0: بسم الله الرحمن الرحيم الله أكبر اللهم أهله علينا بالأمن والإيمان والسلامة والإسلام والتوفيق لما تحب وترضى ربنا وربك الله ماني هدوا بدكر الفيروس كلاكو මි හඳකි අමාංකම ඊමාංකම සලාමෙක්කම ඉස්ලාම්කම අදි ඉබරස්කලාන්ගේ ලෝබිවෙ වොඩිකෙම්වා අදි රුහිවොඩිකෙම්වා කංකම තෞෆීකු ලෙව්වුමා එකු අළමින්ගෙ ගාතන් අන්න හඳෙක්කමුගා ලව්වා ෆාන්දේ අළමින්ගෙ වෙරි රස්කලාන්ගෙයි අදි තිය හඳුගෙ වෙරි රස්කලාන්ගෙයි මෑන් අල්له
1: දුනියේගෙ හතරු පිටුම්
2: රාජයේගෙ උතුරා දෙකුණුම්
1: ඛබරා මවුලුමාත්
2: උට්ටුමෙන්නේති සවිස් ගඩීරු
1: දිවහි රාජයේගෙ අඩු
2: එංහා 7149 kHz medium wave 89 MHz FM band
3: ඒ ප්‍රෝග්‍රාමකුන් ගින මවුලුමාත්කෙන් එහුන් තෙරෙන ෆෝර් කොත් දිනුමා දිවහි රාජයේ ගඩුම් ගෙනස්තනි අදුගේ රාජ්‍ය
4: රාජ්‍යයේ එක කංකොළතවක ආමුණන් අමාස්කොම් හිnga හරකැත්ත කලන්ඩ
3: සර්කාරුගේ එක ඉදාරාතකුන්දේ ඛිදමෙත්තන් හෝදානේ ෆසේහ කොයිත්ත
4: ඛිදමයි ගෙසෙට්ක කානුනිගත ශායකෝපවා ලියුත
5: අවස් කලියකු
3: ආමු දිරිවුමුගා කොම්බි මීහක බේනු වානේ මොහිම්ම මවදු වාත්ත අදුගේ රාජ්‍ය
4: ආදිත්‍ය බුරාස් වෙච්ච
3: කොම්මි දොහෙක හෙඳුණු නුවගඩි ෆනරෑන්
4: ස්ටුඩියෝ එක වගුතු
6: දත්ත කොළන් නොහොර මේ ගොණ්ඩිග ඉෂින්දේ අහරෙන් කොළන් හොරලා ෆාන දත්ත ඉෂින්දේ
7: හාද නංගලේ කොක්කෝ ಬಹಳ ಬಡ ಶುಕ್ರಿಯ
6: ಕೊದ್ದೆವೆ ಕುಡ ಕುಡ ಹೇವ ಕಮಕು ಎಹೆ ಮೀಹೆ ಗೆದತರು ಅಮಾಂವೆ ಉಫಾವೆರಿ ವೆದಾಣೆ
3: ಎಂಹಾ ಸತರ್ಸೆಗ ಸಾಳಿಸ್ ನುವೆ ಕಿಲೋಹರ್ಟ್ಸ್ ಮೀಡಿಯಂ ವೇವ್ ಅಡ್ಡಿಹ ನುವೆ ಮೆಗಾಹರ್ಟ್ಸ್ ಎಫ್ ಎಂ ಬ್ಯಾಂಡ್
8: ದಿವೆಹಿರಾಜ್ಯಗೆ ಅಡು

0: ocean resources ke state minister muhammad naif assalam alaikum
1: wa alaikum assalam
0: baaj jori hindan ke den kin to hala wa
1: rang alin to
0: aur ben den mi dakka wa ke ki rajya ke phalor takka phalo to ke free hama nafa veri kan hod mak kor vidana kan ta ta ki ko bah yede aam gote ga ug men na phalor shviya mi boda mi visnu vis me undani resort eng hadang etan kuyad dinu noni dand verikam ga masaka taka kuyad dinu ma phale vejjiya bodang hama mi advis mi fennani etan tanung mi hikka da phane ka srasen hada resort eng hada mi kal komes kamaka beenuk kor ve tan mi fennani edo mevre phula ko visnairu ga au men nam mi tan tanuga beenun kongo takan hifidane to kon kahala nafae mi tan tanung hodi dane to
1: મી સરકાર આમ ફાવે વરા બડલ અને મી અલગમે મારા બડા વિસમદની અલગમે ગોરી વસીલે તે એમ રંગલોગો તો હેયોગો તો યુટિલાઇઝ કોરમા મે વિસના એકંગા કોરમા મગ સહીવા ગત વિસનમ બટન કો ગેન કોરી એમ દિયોમા હેંગે એટલે કે મતિ મી ಅವ್ನಿಗೆ ಫಲತ ಅಂತಿದ್ದೇನೆ ವಿಗತ ವರಗಿನ ಫಾರ ಮೀ ಬೇನು ಕೊರೆಯುವಂತಾನೆ ಹಿಕ್ಕಾಗೆ ರಿಸೋರ್ಟ್ ತೆಗೆದಮ್ಮ ನಮಸ್ ಮೀ ಮೀವಾಗುತ್ತ ಅವ್ನ ಮೀ ಹಾರ್ ನಿಮ್ಮ ಫಲಾನ ರಾಜ್ಯಕ್ಕೆ ಮೆಡಿಕಲ್ಚ ಕೊರಮ ಹಾಸ ಕೊರೆಯ ಫಾವ ದಿಹಸೋನ್ ಕಂಡೆಯಲ್ಲಿ ಪವಾನ್ ದಿಹ ಜೋನ್ ಕಂಡೆಯಲು ಮಾಗುಳಿಗೆ ಜೋನ್ ಕಂಡೆಯಲ್ಲಿ ಪಾವ ಫಲತಿ ಕಮ ಯುಟಿಲೈಸ್ ಕೊಡವೆ ಅಂತಾನೆ ಅಂತಂತ ಬೇನ್ ಅದಿ ಮೀನೋನ ಶ್ರತ್ತವೆಸ್ ಅಲ್ಗುನ್ಮೆ ಅನೆ ಮೀ ಧನವರಿಕಮ ಮತ್ಸರಿಕಮ ದೂಕುರವೆ ರತ್ತಕ ಫಲತವೆಸ್ ದೂಕುರ ಸೋಲ್ತ ಹರ್ದನಾ ಕುರ್ಮತ್ತಕ ಗಾನೋನ ಬಸ್ ಇಸ್ಲಾವತಕ್ಕೆ ನೈ ಫಮ್ಮಿ ಹರ್ಮಿ ವಾನಿ
2: ಯಾಕಂಕನ್ ತರ್ಗಿ ಕುರುಮಟ್ಟಕ ಅಲ್ಮಿ ಮಿನಿಸ್ಟ್ರಿಗೆ ಅದಿ ರೈಸ್ಲ್ ಜಮ್ಹೂರಿಯ ಎಕ್ಲವಾಲ ಕಮಿಟಿ ಎಕ್ಲವಾಲ ಗೊತ್ತ ಕಮಿಟಿ ಏತ ಸೆಕ್ಲವಾಲ ಗೊತ್ತ ಮಿಹಾರ್ ಹಮಜಿ ಪತಿ ಯಾಕಂಕ ಮೈಮ ರಂಗಳು ನಫಾ ಹೋ ದೇನಿ ಕೊಂಕು ಇತ್ತಕ ಕತ್ತೋ ಹಿಂಗತ ದೆನ್ ಮಿಹಾತನ ದೂಕುರೆ ಫೋರಿ ರತ್ತಹುಗ ಜಿಮಾ ಅಂಬಾ ಮಸ್ಸ ತಕೆ ಕಮ ವೇದಾನೆ ಫರತಂ ಪ್ರಪೋಸಲ್ ಹುಷಾಲ ವಾಫ ಇರ್ ಪ್ರಪೋಸಲ್ ಹುಷಾಲ ವಾಫ ವಾಗ ವೇತಕ ಮಸ್ ವೇದಾನೆ ಹಿಂಗತ ಏ ಮಿ ಮಿ ವರ ಕುರಿ ಫೆಟಿಗೆನ್ ದೂಕು ಫೋರಿ ರತ್ತಹುಗ ವಾಗ ದೇನ್ ಮಿ ಜಮಾನ ತಂದವರಿಕಮ್ಮ ಮಸರಿಕಮ್ಗೆ ವಟ್ಟಪಾಳಿಯ ವೆಸ್ ಮಿ ಅನ್ನ ಬದಲ ತರಗಿಯ ಅನ್ನ ಅಮ್ಮ ಗುಳಿಗೆ ಮೀ ಅವ್ರಮೆ ಮೀ ದೂಕುರ ರಾಜಸ್ಗೆ ಸ್ಟೀಮ್ ವೆಸ್ ಯುಟಿಲೈಸ್ ಕೊರವೆ ಎಮ್ಮೆ ರಂಗಳಿಗೆ ಎತ್ತಕ್ಕ ಹುರಿಯ ಕಂಕಮ ಕೊರ್ಮ ಫೋ ದನು ಮೀ ದನವರಿಕಮ್ಮ ಮಸರಿಕಮ್ಮ ರತ್ತ ದೂಕುರೆ ಮುಗಿದ್ದಾನೆ ದೆನ್ ඒගේ තෙරේ ගල්ගුන්මෙන් අන මිහාරවාන රාජ්‍යක පොඩ් සෙකියටි හර්ධනා කුරුමට්ටක වකි භාවත ස්කන්දය ගොත විසිනිින් මාපවාන
0: ඒ දනුවකම
2: ගාදන් මස්සරිකම දුකර මීගතර දුකරේ පවා ගිනරර ශකී අගිගතු දනුවරිකම දුකරේ පවා නමය සල්ගනු නම්ම ඒ අවම බොඩක් බරෝසා වෙසම වනේ හම ආදියස් ඉම්පෝට දෙන් අවම උම්මීද කරනේ මේ එක්ලෝගෙන් මෙන් ගානුන එක්ක අරුමෙන් රත්ත දෝ කරමු දෝ කරමුග ගෙන්න බදුල්තක එක්ක දඩුවරිකම උපද්දා උපෙද්දුන්ට ඉතුරුවකෙන් දානකම එගත
0: මේ දඩුවරිකම හස ගොතෙක්ග මේ දූකුරවේ රත්ත ඒ රත්ත මේ දූකුරවනි රජ ෆුඩ් සෙකියුරිටිය මිකංකව වෙස් රියා එක්කෝ ඒ දුකරවේ සබබ යත ඒ සබ ඒ මක්සද් හාසිල් වමුන් දනි කිහා වරකත්තෝ නෝනි කුරන් කණ්ඩේලි මසක්කතේ එක ශීගෙන් වාගොත් එක කුරේ තො කිහා වරක බල්ලවාතෝ
2: දුකරේ පව රත්ත මොනිටර් කරමුන් ගෙන්ද එගෙන එන්නමස් මේ මොනිටර් කරා රවුම ඩියයි කරම් මේ ජෙහෙනි කොරින් අමි රත්ත නංගවායර ප්‍රොපෝසල් ද හොරි කන්තත්තක ඒ ප්‍රොපෝසල් ද හොරි කන්තත්තක එක්ගොත එලෙන් වෙගෙන් දේත එගෙන දැන් මේක තෙරේක හම පාකොල්ලෙන් ජය දින රදශුගේ ප්‍රොපෝසල් ඇචීව් කරන හොරි කන්තත්ත ඇචීව් නොකරේ විස්තේ නැහැනමස් වර රංගල මසේ කරමන් දාර සේ බොහරි ඉගත මේ දැන් මේ අලුන් මේ වගුත හොළුවාල විපවාන ගැක් ගැනක සාද රශ්ේ හොළුවාල විපවාන මිදත්ත හොළුවාල විපවා ඒ මිදත්ත දූකරවේ දූකරවගෙන් දානේ රංගල රංගල හර්දන සෝලෙක්ත ඔෆෙද්දන් තරිකන් ඉතුරු වාන කහා ගොතක රේෆවා ප්‍රොජෙක්්ටක හිඟත
3: ප්‍රපෝසල්ග එකන්තත පාහ කරප රංගල කොමක විස්නව අ් කර ගෙන්දවත යති දෙත
0: ස්කරිය ඉගත අද ඔගුණ මේ වාදක්කාලී මිනිස්ට්‍රි ඔෆ් ෆිෂරී දෙකර කොචෙන් ඕසන් රිසෝසස්ගේ ස්ටේට් මිනිස්ටර් මොහම්මද් නායිෆ් රත්තකුන් අදි ෆලුතකුන් වෙස් රඟලු නෆයින් හෝදුමට්ටක සමානී විෂ්ණුමක පදල් වුන් එයි වර මුහිමකමක වෙදාන් ගෙත තජරිබාකාර බේබේ ෆලුන් තිබ්බවානි දෙන් ව්‍යපාරිය කොරබ ගස්තු කොරබා බේෆුන ලෆා දෙවා බේෆුල මිස් මෙහාරු තිබ්බවානේ දොත් කොන්සල්ටන්ට් උළුවානන්ත
3: මෙහාරු මේ අවුනතර දැන් මේ ෆාහ කරම් දැන් ව්‍යපාරේ කුරිය දියමටක එකඟ ධාරයන් කියා වඩයන් තිබ්බේ බේෆුන තිබ්බේ බර මේ හැම මේ ඇඩ්වයිසර් උන් ගොතු
0: දාත එක බේෆුන ගේ ලෆා හොද්දවල වෛරුන් එමෙ නගලුවාන් දැන් තජරිබක් කර බේෆුල මිස් තිබ්බවාන් ඒ අවුන් මගේ හුන්තරින් ගෙතරියගේ ෆද බේෆුල තිබ්බව මක්කේ කෂීගෙන් වක්ක මේ මණිකෝ අවුන් මේ වගත ෆුරසත් තරවාන්
3: ඇස්සලාමු අලයිකුම් මණික්
4: වා අලයිකුම් සලාම් රහමතුල්ලාහි බරකාත්
3: කිහිනත හාල හවල් මණික්
4: හාල හවල් දැන් උරා ගුලේ ගොතා හම උන් ගනි දැන් කොටකෝ නද කෙස්සුන් කෙස්සාලා හාල
3: නද කෙස්සු මෙතු
4: ලබ්බා
3: ඒකල නද කරකින් අබද සම කුඩ කුඩ කෙස්සු මේ කරු අන්නාන දෙත
0: වහකේකි රාජ්‍යගේ ඵලරත්තක ඵලතවගේ ෆුරිහම නෆාවෙරිකන් හෝදුමක් කර විධාන කන්දත්තකිකු බැහියෙක්කු බත මනියෝගේ ක්‍රියාදක්
4: නෆා පුරවෙන ගොත්තන් එබ හූරි එහෙන්නම ස්වාගත කි එම්ම ප්‍රථම අත්තක පෞතෝක තේක වරගින තන්තන වේ එගොත දෙවි ඒ තන්තන වේ මසකතෙන් නුකරවි එකම සර්කාර්ග එච්ච එකම නෙක්කම නේංගේ ගොත ගොස් ද මින් ಹೊರಗಿನ ಕಂತಕ್ಕೆ ಹಿಂಗ್ಯಾಪವನ್ನು ಕಮೆದಂತೆ ಇದ್ದೇನೆ. ನಿಹಾರಕಂಗ ವರ ಗಿನ ರಾಜ್ಯ ನೈ ಎಂಬೆ ಫಾಳೆಯಿಂದ ಫೌಡ್ ಯಾಕೆ ನುಡ್ಡೆ ಏತನು ತಗೊಂಡ ಸಾಧಿಗ ಸಮುದಾಯ ಗೊತ್ತಕರಂಗ ಕಮೆ ಹಿಂಗ್ಯಾಪ ಎಲ್ಲೈ ವರಂ ಅದು ತನೇ ನೋಣಿ ಕಣ್ಣು ಹಿಂಗ ಏಕಂತೆ ವಾಗುತ್ತೆ ಅವನು ಗಮನ ಹೆಂಗೆ ಪಗಮಂಡಕ್ಕೆ ದಾಯರಾಗಿ ರಿಸೋರ್ಟ್ ಅವನು ರಿಸೋರ್ಟ್ ಮ ಗೆಸ್ಟ್
3: ಕೊಂಕಾಲ್ ಕಮ್ಮಿ ಕೊರೆ ವಿಧಾನ ತೋಮ್ಸಾಕ ರಾಜ್ಯ ದಮಿಹಾರ ಫಳ್ತಾವ ಯಾಕೆ ಮೀ ಯಾಕೆ ಖಿಯಾಲ್ ಫಾಳ ಕೊರೆ ಎಬ್ಬೇಕು ರಾಜ್ಯ ಕೀವೇಗೆ ಹಿಜೆ ಮೀ ಕಾಶಿತ್ರ ಕೊರಂಜೇನೆ ಕಾಶಿದ್ದಂಜೇನೆ ರುಂಗೆದ್ದಂಜೇನೆ ಮೀ ಕಾದ ಏರು
4: ಸಂಸಾರ ಕೊರಂಜೇನೆ ಕಾಟೋ ಏರು ಉತ್ತಕ ಜಿಗುವಗೆನನ್ನು ಅಮ ಉತ್ತಕ ಬಲಿಜವನು ಅಮ ಮೀ ಯಾ ಒಂದು ಕೂಡಿ ಬಳಿ ರಾಜ್ಯ ಹುರಿಯ ರತ್ತಕ್ಕೆ ನಳ ಹುರಿಯ ರತ್ನ ಕಲಾಕೆ ಎಬ್ ದೇ ನಿಹಾರ ಬೇರ್ಮ ಅಗೌಂಡ್ಮಿ ದುವ ಹಕ್ಕು ಕಾಟ್ಟೆ ಹೋದ ಕಣಜೇನೆ ಮಿರಡೋ
3: ಗೋಯಗಂಡೆ
4: ಮೆಂದರು ಹುಣ್ಣನ ಬಣ್ಣ ನುಕರೆಗೆ ಬಡತಿ ರುಂಗಂಡು ರುಗಂಡು ಅಂದಿರಿ ಕಮ್ಮು ಹುರಿಹಾರುತ್ತಕ ಬಲಿಜಹಿ ಹುರಿಹಾರುತ್ತವು ಎಣ್ಣೆ ಅಮ್ಮ ಯಾಕಡೆ ಬಂತು ಸರ್ಕಾರ ಹೋದ
0: ವರಂ ಮಶೂರು ಗೆಸ್ಟ್ ಹೌಸ್ ಹುರಿ ಗೋಚೆ ಎವರೆ ಎಂಬಳೆ ಸತ್ ಮೀರ ಗೌ ಸತೆ ಫನ್ಸಾಸ್ ಪಂಪಕ್ಕೆ ಕಂಡ ಆದಿ ಎಮ್ ಯಾ ತುಮಿ
4: ಲಗಸ್ಕ ಸೇಮ ಹುರಿ ರಾಕಳೆ ದ್ವಾಪರಗ ಅರದ್ವಾಂಗಸ್ತಕೆ ಒಣ್ಣನ ಬರಗಿನ ಮೌಸ್ತೋವೆ ಏಂಗ ಎಮ ಹುರಿ ರಟ್ರ ಕನ್ನೆ ಬರಗಿನ ರತ್ತಕು ದನಿ ಏತಿ ಕಂಡಮು
3: ಅಹಂ ಬಣ ಜತೆ ಎಂ ಬಿ ಅಣ್ಣನ ಫಾದಾ ಹುರಿ ಗೊತ್ತಗ ಫಳರಟ ಬೇನಕುರ ತಿ ಬಂಬಕ್ಕೆ ಕಹಲ ರೊಕ್ಕಹ ಹೆಚ್ಚಿ ಇಂದಾಗ ಮಿಸ ನಫಾ ಹೋದೆ ನದೆ ತ
4: ವೀರುಕ ಬಂಬಕ್ಕೆ ಅದ್ವೇ ಹಿನ್ನ ಒಣ್ಣಾನಿ
0: ಖಬರ ಬಗತ್ಕೊಳಂಗ್ ಹುಸ್ಕೊದ್ಲಾಣತ್ವೆ ಫುಣ್ಣ ನೋಟ್ ಕುರೆವೇನೆ ರಾಜ್ಯಕ್ಕೆ ಫಳರೊತ್ತಕ ಫಳತೋಗಿ ಫುರಿ ಹಮ ನಫಾವಿರಿಕಂಗ್ ಹೋದಮ ಕುರೆವಿದಾಣೆ ಕಂತತ್ತ ಹಾಕಿ ಕುಬೆ ಹೀಗೆ ಮೇದುಗೆ ಹತ್ತೆಗೆ ಖಬರ್ ಹಾಕಿ ಬದ್ದು ಕುರಾಣಿ ಐಷತ್ ನಸೀಮ್.

0: અકોર્ડિંગ 11 મિનિટ
1: શીખવા કેમ શકવા શીખવા કોમેસ કહા હાલ્લે અણંગે બજે દત્તો
0: મિયારો હફતા વી કોરાતા કોમેસ કોમે વાંજે
1: તદતા કોમેસ એગોતક નિબંગે બજે મિક દત્તો એ કોમેસ એગોતક નિમેણ કમગે ઉમીદાય કે મિયાદુ કે માવલોગે ફહુ પેવરીયાંગ ઉને ફુરસત તરવા દત્તો
0: અહમદ અસલામ અલૈક
2: વાલેકુમ સલામ વરહમતુલ્લાહ વબરકાતુ રબાજર હિને
0: બાદ રબાજર હિને
2: શાકિર તેને તો
0: શાકિર નો રમીઝ અને અસરો એંગે તો
2: અસરો
0: હા
2: અસરો હા દોય કોલે વર
0: હા તં કોલે દોસ કોલે
1: મે કોલે દેતર દુર કોમ મે તો
2: તા તા મારા ગેલ કે પાર બેરક
1: આ રમત કોબા તો કે આલ કે રાજ્ય કે ફળુરત તક ફળતો કે ફરી હમ નફાયર કં હોદમ કુર વિધાન કં દત કે કોબા તો
2: બિસ્મિલ્લાહિર રહમાનિર રહીમ અલહમ્દુલિલ્લાહ રબ્બિલ આલમીન વસ્સલાતુ વસ્સલામુ અલા અશરફિલ અંબિયા વલ મુરસલીન વઅલા આલિહિ વસ્સહબિહિ વસલ્લમ તસ્લીમા કથીરા અલગુન ધન્યવાદ અલગુનમેંગે રાજ્ય બેરો ભરોસા વેકે મિ જન્ન એતરે કુરા ઇચ્ચિ મિસાલ કબરાન અલગુનમેંગે મિ દીહ રાજ્યગા બોડિતિ રાંગંગ બહોરે બોડિતિ ફરફરો એબહોરે ગામસ મિ રા અતોલોગા મતિ બેસુગાતિ હેરા દીહતર મેલ હોનવર બોડિતિ ફરફરો એમા දැන් ඒ මිසාලක බලම කාර්යද්දා තනෙග්ගා කාරි බඹුක හද්දා තනෙග්ගා හොස් බඹුකය මේ තරකාරිය මේ බාපගේ බාවත් හොඳා තනෙග්ගා හොස් එබාවත් තම ක්‍රියාන් තන්ත ඔබෝතේ රාජ්‍ය ගහේම අල්කොණ දන්නවානේ අල්කොණෙන් හම එක්ගතකද්ද ભરોසා වෙගන්නේ නුදෙහියේ බේරුම් ඥාර කාරි රාජ්‍යක තර කොන් දෙහෙලි මේ තරකාරික බාවත් තක තර කොන් දෙහෙලි රාජ්‍යක බින්නති කියලා නෝණෙන් ජත මින් වලියේ තිය රාජ්‍යක ඒ වලදා ඒ සන්තම් තක මිහුණ දීපා කොරවැනේ වසීදත්ත ගමිහන ගාම් කොදක සර්කාර මේ මස්සෝත හිංගා හම හිංගා ගොතන් හම ඉංගි කියාල් ගොතන් නවානි දීහ රාජ්‍ය වර බොරු මුස්ලිම් කබන් අන්නානේ විශාලක බාන මිහාර සර්කාර ගාසොන් ගොහ හම කොන්නරයක බොල් පලස දීපා සයෝගතක දැනම නුකර වෙනත නෑ විශාලක දඩ මිහාර රාතෝක මඩුවරිය දීප බලසති මඩුවරියක බින්නතුමක සබම් මඩුවරියක රයිතුම් මස්කෙතුමා දඬවරකමා සාවරමසකත මිහුරියා කමක සිනාය මසකත දීපරක එක මිහාර එද්දවර නිමකෙන් එදී අප පුලෑනින් පුරලි එදවර නිමකෙන් දී දෙ මිහාර අනික අනදවර සමති පරිව එදාරි හොමස බසකත කොරමන අප ගෙන්ද එසෝ ආජිව සාවරමසක රහුක හම ගේගේ දොරමතේ කහල මුත්ත මි කොරමනලි දෙන්සිත වාරය සෙන්තික නුනකි අනාර 16 හරවන්දෙන් අප බයි ගේගේ කප තිබෙන්ජේ మేరాలనే కొదినక వామచ్చక అతిమచ్చక బలారకను కురేవే నీను సాబర్ కొడి అనెక్కరగా కురే నికార కంతత ఉన్నాతి ఏమ వికాసంత కురేవేనే అగుం దన్నవాణి హమ మీ హమ యోచియ నిహారు సబ ఎదేఫలు హమ మీ బింత దూకుర ఉసోలు హమ దూకుర ఉత తతర ఫతువుగ నిజావత గాయముకప నికంత కురీవ హమ కొన్న తనగా సమ మీ కందాలి రంగసే ఏక మిహారు మే గొత్తుమి నియోచి హమ ಅವ ರಹಕ ಮಿಹುರ್ಯಾ ಕೋ ನಿಹಾರ ಸಿಬೇಪಣ ಅದು ಸಿಲಾನೆ ಇಸಾ ಕಾರ್ ಕೋ ಗೆ ಗಾಣಾ ಅದು ಸೇ ನಿಹಾರ ಸಿ ಬೋರ್ ಹೈಡ್ಬರಿ ಇಮಾರತ್ ಎಹಮೇವ ಅಲ್ಕೊಂಡು ದನ್ನವಾಣಿ ಅಂತತ್ತ ನೆಟಿಗೆನೆ ನೋಣೆ ಸರ್ಕಾರ ನಿಕದ್ಮಂ ಇಸ್ ನಗಾಯಗ ಸರ್ಕಾರ ಹಮ ಹೆಂ ಕತ್ತತ್ತ ಕುರಾ ಉಸೋಲು ಇಸಾರಕ ಬೋನ ಸರ್ಕಾರ ಹಮ ವಜೀಫಾ ಗುತ್ತ ಮಿಹಂ ಬಾತಿದ್ದಾಗೆ ಸರ್ಕಾರ ದೇಹ ಮಿಹುರ್ಯಾ ಪರ್ವಾತಕ ದೇನ ಹುರ್ಯಾ ಚಿಗೆಸ್ಕಂ ದಲವರ್ಕಂ ಕೋರೆ ಅಲ್ಕೊಂಡು ಮಕ ನುಜೆ ಬಮುಕ ಹದ್ದಾ ರಹಗ ಬಮುಕ ಹಮ ಬೋರ್ ಬಿನೆಗ ಹೆದ್ದಿ ಮಹಮ ರಾಜ್ಯ ಬೇಣುವ ವರಂಗ ಇದೇನೆ ಹಿಂಗ ಆಹಿ ಸಮಯತಿ ಹಮ ಗೊತ್ತ ಮೇಘ ಕೊರೆಗ ಸಮಿ ಹಮ ಗೊತ್ತ ಏನೇಮ ನಿಹಾರ ಮೇಘ ಕೊರೆಗ ಪರ್ವ ಮೀಹುಣ ದೀಪ ಹುರಿ ಬರ್ವಾತಕ ದೀಪ ಹುರಿ ಅದು ಕೂಡ ವರ್ವಾಯ ಏರ ಪರ್ವಗ ಬಲವು ಗೆಂದಿಯ ನಿಹಾರ ಏಕಿ ಜೀಡಾದ ಸಭೆ ಇಲ್ಲ ಗೊತ್ತೀವ ಜನ್ಮ ಸೇಫಲ ಕುಡಿದಾವ ರೊತ್ತಕ ಕಸ್ತಕ ಕಡಾಯ ನಿಹಂ ಬೇಣು ಗೊತ್ತಕ ಹದಮ ಇರ್ಕಂಡೆ ಏಕೆ ಹಲಾಕು ಬೀವತ್ತ ಏಮ ಎಗೊತ ನುಬಾವ ಕೊಮ್ಮ ಅಗೆಕ್ಯಾವ ಭಯಕ ದೀಗೇತಿ ಬಲಹತ್ತಿಂಗ ನುವಾಣೆ ಹೆಣ್ಣೆ ಹಮ ಬೇಣುವೀಮ ರುಕ್ಕಡಾಲ ರುಕೋಹನೆ ತಕೋಕಲ ಅದೇ ಮಾದಮಕ ರುಕಕು ನಾನ ನೆಚೆಂಗ ತೋ ಕಹಿಗ್ಗಬಿಯ ಕಡಾಲಿವ ಕುರಿಯೇ ಪಾ ರುಕಕು ನುಪಾಲ ಕುರಿಯೇ ಅಗ್ನಹಾರ ರುವಾಹಾರ ಬಡಗ ರುಕಕು ನೆಚ್ಚೆ ಡಿಬೆ ಎಹನ್ ನೀಮ ಅಳಗೊಂಡು ದನ್ನವಾಣಿ ಅಳಗೊಂಡು ಮೆಂಗೆ ಮೀ ಮುಸ್ಸದಿ ಬಿಮುಗ ಅಳಗೊಂಡು ಬೆನ್ನ ಹಮ ಕೊರೆದಾಲ ವರ ಗಿನ ಕಂತ ತಂಗ ಬಹುಟ್ಟೆ ಅಳಗೊಂಡು ಬೆನ್ನ ಹಮ ಗವಮ ಪ್ರಾದಾ ಹೊರೆ ಅಮ ವಸೀಲತ್ತ ಗಬಾತೆ ಬಾರ ಮೆಹ ಟೂರಿಸಂ ಹಮ ಅದಿ ಹುರಿಹಾತನಕ ಲೋಕ ಟೂರಿಸಂ ನುಹಿಂಗೆ ಕಂಗ ಟೂರಿಸಮ ಬೇಣ ಹುರಿಹಾಚಿಸ ಗೆಂದಿ ಹಮ ಬೇರು ಏಕೋ ಬಿನಂಗ ಗೊತ್ತ ಕಂತತ ಕೊರವಿಜ್ಜಿಯ ಅಳಗೊಂಡು ನಂಗೆ ಎಬಾ ಸಭ ಅಳಗೊಂಡು ಮೆ ಹಮ ಅಲ್ಲುವೆಗೆ ದೀಯೆ ಜೈಮ ಬಿಕಾಲ ಕೊಂದ ಕವ ರಾಜ್ಯಕ ಅಬಹುಟ್ಟೆ ಕುರವೆನ್ ಏ ಕುರವೇಣ ಭಯಕು ಕುರವೇಣ ಅಲ್ಲಿ ಬಗೆ ದಕ್ಕಾರಿಯ ಪ್ರೋತಿ ಹಮ ಅಳಗೊಂಡು ಬಂದ ಹಮ ನಫಾಯ ಮಂಪಾಯ ಹಮ ಅವ್ ಎಕ್ಕಲ ಮೇ ವಜೀಫಾತ ಹಮ ಇತರುವಗ ಮೆ ದೀಯೆ ಅಳಗೊಂಡು ಮೆಂದ ಸ್ವಾದ ಬಾರು ಪಾಯತಕ್ಕ ಬಿ ಕುರವನ್ ದಲಿಗೆ ಜೆಂಗ್ ಮತ್ತೆ ಮಿಸಾಲಕ್ಕೆ ಬರೋಣ ಇಹಿ ಎಂಗುಳೆ ಪಾಲೆಗ್ಗ ಈ ಅಕ್ಕಾಕುರಗನ ಗೊತ್ತಕ ಇರುವ ಹಾಲಾಕುರಗುತ್ತ ವೆಲಾಕ ಹಮ ಹಮ ಎಗುತ್ತ ನಬ ಹಮ ಡಿಗಾ ಹದ್ದನ ಹಮ ಎಗುತ್ತ ಪಾಲ ಪಾಲ ಎಬಹುರ ಹಿಂಗೆ ತೊ ಏ ಮನ್ ಮಸೆಕ್ಕತ್ತ ಹಮ ಬಳತಿ ಮಸೂತ ಹಮ ಹಿಂಗಾಗ ಮಿತ್ತ ಕುರವಿಗೆ ಆಗಮಣ ಹಮ ನಫಾಗೆ ಕೊಳಲ್ ನಫಾ ಹಮ ಹಿಂಗೆ ತೊ ಹೆಮ್ಮೆ ಮಾಡು ದನ್ನವಾನೆ ಅಳಗಳು ನಕುರ ಮಸೆಕ್ಕತ್ತ ಅಲ್ಲಾಹ ಸುಬ್ಹಾನಹು ವತಾಲ ಬರಕಲ್ಲ ವಾಸಿಯಾಮೆ ಅಸ್ಸಲಾಮು ಅಲೈಕುಂ ವರಹ್ಮತುಲ್ಲಾಹಿ ವಬರಕಾತುಹು ದೇವಿ ಕುರುಸ್ತ ಬರಬರ ಶುಕ್ರಿಯ
1: ವರಗಿನ ಮಸಕ್ಕತ್ತ ಕುರವಿ ದಾಣಕಮ ಅಹಮದ್ ಇಸ್ಮಿ ವಿದಾಲ್ವಾನಿ ದೆನ್ ಅವಗುಣ ಮೆಂಗ್ ಅಮ ದಿರಾಸ ಕುರಂಬಿ ಬಲಂಬಿ ಹೋದಂಬಿ ಕೊಂಕ ಮಿತ್ತ ಕುರಬೇಣಿ ದತ್ತ ಮೀ
0: ಫಳತಿ
1: ಅವಗುಣ ಮೆಂಗ್ ಫತುರ್ವರಿಕ ಮಂಗ್ ಕಣಿ ಭರೋಸಾಣುವೆ ಅವಗುಣ ಮೆಂಗ್ ಎಬ ಜಿಹೇ ಎಹೆನ್ ದಿಮ ದಿಮಾಲ ವಿಸ್ ನರು ಹಿಂಗ್ ಎಹೆನ್ ಮಸಕ್ಕೆತ್ತ ವಿಸ್ ಕುರ ದಮ ಗಿನ ಬೇಫುಳ ಮಿಹಾರು ವಿದಾಳ್ವಾಣೆ ಫತುರ್ವರಿಕ ಮಕ್ಕಿ ವರ ನಾಜುಕ್ ಕಿರಿಯ ದುನಿಯಂಗ್ ಅಣ್ಣ ಲೊಳು ಮೆಗ್ಗ ತೆರೆಗ ವಿಸ್ ಈ ಎಮ್ಮೆ ಅವಹಂ ಅಸರು ಕುರಾಣೆ ಹೆಂಗ್ ಇಕ್ಸ ಈ ದಾಯಿರಾಯ ಕಿ ಪತ್ರ ವೇರಿಕಮಗೆ ದಾಯಿರಾಯ ಹೇಮ ಮಿಕಮದ ತೆರೆ ಹುರಿಯ ಬೇಫಳು ವಿಸ್ನಾ ಮಡಾನ್ ವಾಣಕಮ ಉಮ್ಮೀದ್ ಕುರಮ ಮೇದುಗೆ ಮೌಲು ಅಳಗೊಂಡ್ಮೆ ಮಿಹಾಯ ಸಾಪ ನಿಮ್ಮಾಲಾನ ನಿಮ್ಮಾಲ ಕುಳಿವರು ಖಬರ್ತಕ್ಕಂತಾಣೆ
3: ಐಕಿಯಾ ಪ್ರೆಸೆಂಟ್ಸ್
4: ಬಾಜ್ಯರ್ ಹೆನ್ನೆ
5: ದೇಹಸ್ ತಿಂವಣಾಹರು ಎಮ್ಎ ಡಾಕ್ಟರಕಾ ಆಪ್ಟೋಮೆಟ್ರಿಸ್ಟಕಾ ಹೀವಾಗಿ ಕಮಾಯಕು ಮಸಕ್ಕತುಗ ಹರಕ್ಯಾ ತೆರಿವಾಣೆ ಕೂಡ ಟೀಮಕಾಯಕು ಪೆಶಿಮಿ ದತುರಕಿ ರಾಜ್ಯಗ ಲೊಲುಗೆ ಫರ್ವಾ ಫೋರುಕೊದ್ದಿನ್ಮುಗೆ ದಾಯಿರಾಯ ಇಂಗಿಲಾಬಿ ಬದಲ್ತಕೆ ಗೆನುವಿ ದತುರೆ ಲೊಲುಗೆ ಫರ್ವಾ ದಿನ್ಮುಗೆ ದಾಯಿರಾಯಿ ಮೀ ಗೌಮುಗೆ ಎಮ್ಮೆ ಗಿನ ಕಸ್ಟಮರು ಇಖ್ತಿಯಾರ್ ಕುರ ಎಮ್ಮೆ ಮಕ್ಬೂಲ್ ನಮಕ ಆಯ್ಕೆಯ ಮಿಹಾರು ಮಿವನಿ ವೆಫ

0: අහසේ බුණාන
1: මේ හප්තාගේ ප්‍රෝග්‍රෑම්ගේ මෙහමානකී විල්ෆුෂී දායරක් මෙම්බර් හසන් වහීද්. විල්ෆුෂී දායරක් මෙම්බර් අසුවල් කුරවම් බේනු ෆුලවා බේෆුලුම් සුවල් ෆොනුපානි පීඑස්එම්යාගේ ඩීආර්ඒ පේජ සුවල් ෆොනුපුම්ගේ ෆුරසතු බුරාසිති දෝගේ මෙන්දිරු බාර් ජෙහුමා හමය.
0: අහාෂේ බුණානා

මේ බිස්කදුරු හොරි බගීචායින් එමිහක ලිවි. ඒ බගීචාග දශුම් කෝර්තන් හිඟහිඟා හොර. එතනුන් ඒනායන් හොරිහා භාවතිග්ගේ මේවා ලිබි. දෙන් ඒනායන් නිකමැති ලදරින්තකිව්වා හාලුග මසක්කතෙන් නුකරවේ වර ඒනායන් මුස්කුලිකං අයිස්ෆා වනිකුන්. දෙන් අලිෆාන් හොරි වෑගේ ගද කොළිගඩෙ එ බගීචාය ජෙහි අඳාගෙන්දා බගීචායෙන් ඔතුම ත්‍යබෑමීහුන් කුර එකක්වෙස් හින් එදේනෙහියේ. එෆදයින් ත්‍යබෑමීහුන්නම් අල්ලෝ ආයත්ත බයාන් කුද්දවනී ත්‍යබෑමීහුම් ෆිකුරු කුළමට්ටකේ.

ඉරාධ කුරව්වා මීහක හෙකුමැත් දෙව්වයි. අදි එමීහක හෙකුමැත් දෙව්වි මීහාය ෆහැ ගිනවෙගෙන්වා හෙකුන් ලිබිජ්ජිකන් කශවරේ. බුද්ධීග අහළුවරින් මෙනුවී විශ්නා හඳුම කොෂෙන්න හදතේ.

0: මේ දන්නාඩෙත්ත
1: අදි අගහෝරි නාමකායක TikTok චෙලෙන්ජ් වෙස්
2: කොම්ම ආතිත දුවේ කරේ කරන එක අර්ජය ස්ටුඩියෝයෙන් වගතු
1: ඉස්ක්‍රීන් එංහා සතරස්තියක සාලිස්නුවේ කිලෝ හර්ට්ස් මීඩියම් වේව් අදි 890 මෙගා හර්ට්ස් FM බෑන්ඩ් ඉන්තිජාර් කොල්ලබා හලෝ කොබ මියදු කියනේ
2: වර රංගල්
3: වර ෆක්කහම්
4: මියදු එහා රංගලේ නෝ
3: වඩ බලිකෝ
4: දෙන් එකාලා ගොතේ
2: හම වර බෙස්ට්
3: දෙන් එහා එහා නෝ
1: එහුන් තෙරින්ගේ හාලා හුවල් ඔලුම් ෆිලවලා වාහක දක්කාලුම
5: කොම්ම බුදු දුවයි ගරේ ගඩ එකාර ගටි සුම් මිනිටක ටිවි රාජේ ගඩුන් ගෙනස් දෙනි
4: මියදු කියනේ
1: එංහා සතරස්තේක 49 කිලෝ හර්ට්ස් මීඩියම් වේව් අදි 89 මෙගාහර්ට්ස් FM බෑන්ඩ්

0: அத்தனத்துக்கு ருபியா ஏத கொல்ல கொம் தெமாக்கும் உரிதுவும் ஏடிவியும் ஹோதம் நீங்க
1: මගේ බොහෝ දක වූයේ මේ සෆ්ට්වෙයාර් රාජ්‍ය ෂිප් කුලේ දෙකනේ වෙබ්සයිට් මෙදිර වෝඩු ගග පුර ෂිප් පුරාග බොඩු දෙන් කීනේ හදානි
2: ෂොප් මී
1: ඒකුන් එච්ච
2: ඒ ඉන්දියා මැලේෂියා ඉන්ඩොනේෂියා තායිලන්ඩ් USA මිහින් කියාන් කමනේ බාරවරක ගවමු විෆාර් විරෙන ශාමිලෙන් එච්චි ගන්න බේනවා මිහුණ වෙස් එම් මේ හේවගුග ඉතු බාරයක් මුදාගිනේ වේතන්
1: කීනකේ හදම් විජේනි
2: අව රජිස්ටර් කොල්ලා හිල රජිස්ටර් කොල්ලම කොම්මේ කස්ටමර් ක ખાස නම්බර ලිබෙන වේහවස් ඇක්සස් කෝඩ ලිබෙන දැන් බේනු වෙබ්සයිට් කෝ අමිලෙන් ඕඩර් කොල්ලම් වි
1: වකි වකි ෂිප් පුර ඥාග බොඩු වානෙන්නු
2: තිරියස් තොස් වන්දේ මුදා කොල්ල හිල වේහවස් ක බහට්ටා දේනි අධික බා මාලේ ಕಣ್ಣನ ರಾಡ ಶಾಪಿಸ್ ತಿಳುವಕ ಒತ್ತೇನೆ
1: ಏ ತೀಸಳಿ ಗೊತ್ತೆ
3: ಶಾಪ್ ಮೀ
4: ರಾಜ್ಯಕ್ಕೆ ಕೊಮ್ಮೆ ಹಿಸಾಬೆಗೆ ಹುರಿಗೆಂಬಸ್ ಎವ್ಸ್ ಅಗೆ ದೆಕ್ಕುಮ ಕಾಣುಲ ಪಿಎಸ್ಎಂ ಗೆ ಚೆರಲ್ತ ಫೋನು ಅಡುವ ಹಾಲ ಬಲಾಲುಮ ಫಸೇಹ ಗೊತ್ತೆ
3: ಪಿಎಸ್ಎಂ ಏ
5: ದಿವೇ ರಾಜ್ಯಕ್ಕೆ ಅಡ ದೀನುಗೆ ಅಡು ಅದಿ ದಿವೇ ಎಫ್ಎಂ ವಿಸ್ ಅಡುವ ಹಾಲ ವೇಣೆ
4: ಟಿವಿಎಂ ಎಸ್ ಟಿವಿ ಅದಿ ಪಿಎಸ್ಎಂ ನ್ಯೂಸ್ ಬಲಾಲುವೆ
3: ಪಿಎಸ್ಎಂ ಏ
5: iOS adi Android phone takun download kuravene
4: PSM ya
5: avaha phone download kurappa
6: angadi ungannadi munifoi filwa dinumuga
7: theduveri kamayeko
6: ekuveri kamayeko
7: eruves miharuves rayitunnaayeko rayitunna emme gatuga ದಿವೇರಾಜ್ಯಕ್ಕೆ ಅಡು
6: ಎಂಹಾ ಸತರ್ಸ್ತೇಕ ಸಾಳಿಸ್ ನುವೆ ಕಿಲೋ ಹರ್ಟ್ಸ್ ಮೀಡಿಯಂ ವೇವ್ ಅಡ್ಡಿ ಹನುವೆ ಮೆಗಾ ಹರ್ಟ್ಸ್ ಎಫ್ ಎಂ ಬ್ಯಾಂಡ್.

0: අංගෑදී උගන් නෑදී මුනිෆෝයි ෆිල්වා දිනමුග
1: හෙදුවරිකම්මායකු
0: එකවරිකමායකු
1: ඒරුවෙස් මිහාරුවෙස් රයිතුන්නායකු රයිතුන්නා එම්මි ගාතුග දිවහිරාච්චයගේ අඩු
0: එංහා සතරස්තේක සාලිස් නුවේ කිලෝහර්ඩ්ස් මීඩියම් වේව් අඩ්ඩි හනුවෙන් මෙගහර්ඩ්ස් FM බෑන්ඩ්

0: ඉස්බෑ ෆියවා ජුම්ලෑගා ඔන්න බෑ. මිසාලක අහරෙන් ඇයි අහරෙන්න්නකි මස්වරියකේ අහරෙන්න්නකි ටීචරකේ එහෙම් බොන ෆියා අහරෙන් අකී ඇයි ඉස්බෑ ටීචරකේ නොනි මස්වරියකේ එහෙන් එබුණා තංකොළු එයි හබරු බෑ. එහෙම එකල් ගොතක ජුම්ලා බෙහිෆාමි වනි. මිසාලක මී මිහාරු ඒ ජුම්ලාගේ තාර බුණදිගරු මි බුණේ දෙවි දෝ අනේ ලෆුසේ ලෆුස් තකේ එහෙම අයිගොතන් අකුරෙන් අකුරු තකේ ඒ හිමනේ එච්චි. මිසාලක මී මගේ ෆන්සුරේ මී අනේ මිසාලකන් අකුරු යන්නනී මි ජුම්ලාගේ ඉස්බයක මී මගේ ෆන්සුරු මගේ හෙදුම් එයි හබරු බෑ. එකහල් ගොතක ජුම්ල බෙහිෆාමි ඔන්නන් ඉස්බය හබර බේ වර මුහිම එච්චන් එගෙන් බේනවා කිතැම්ම කුඩ ජුම්ලයක ජුම්ල බෙහිෆා ොතස් වෙස් ඒ ජුම්ලයක ඉස්බයක හබරු බාවාන දෙම මි කියා දින් ගොත. දැන් ජුම්ල අස්ලු හෙදිෆා ඔන්නානේ මීහකා මෙදු එච්චකා මෙදු තනකා මෙදු වගුතකා මෙදු නුවත කමකා මෙදු ෆුරිහම මානේ දේහවා ගොත බස්ත අතුරාලි උනීම මි ජුම්ලයකවානි තනකා මීහක වගුතක එකල එකි බෑතකක වකි හමතක මෙන්න වකි එච්චිත්තක වකි කන්තත්තක දිවහි බහුගා මෙන්නනේ ජුම්ල හදා ඉරුගා අනේ බලාලම් බේනුම් බෑතකකි. එහෙම එගොත අනේ ජුම්ල හෙදිෆා මිහුන්නනේ එම ජුම්ල ෆුරිහමවන්ජහේනේ ලියුමෙක්ගා වෙච්ජියම් එවෙ ෂෙවෙ කාල බස්ත බේනු කොක්ගෙන් ජුම්ල ෆුරිහම කුරෙවෙන්ජහයනේ එහ හිසාබ දායිර ජුම්ලයක වානේ ෆුරිහම වාහක දෙක්කුමග එකම ඒවශවේ බේනුමෙන් නුකුරානේ මිසාලක එතන දේ එහෙම් බුණානේ එකම් දාශෙවෙ ජුම්ලයක වෙච්ජියයාම ලියායරුග ලියන්ජයනි දැන් ජුම්ලෑග මෑගඩු තින් බයෙන් ඔන්නානේ එයි ඒවස් විස්නාලන් ජෙහෙච්ච ජුම්ල හදායරුගා මෑගඩු තින් බයක ජුම්ල බහාලේෆවේ එයි මිසාලක බයානුගේ ජුම්ල සුවාලුගේ ජුම්ල අමුරුගේ ජුම්ල මි තින්වත්තරුගේ ජුම්ල හුන්නානි බෙහෙදිෆා. මිසාලක බයානුගේ ජුම්ලයකි මිසාලක අහරින්නකී අයිසාගේ දත්ත එවෙ එයි බයානෙන් එයි අහරින්නා බෙහෙගුතුන් තින් බයානෙ අහරින්නකී අයිසාගේ දත්ත එවෙ එයි බයානුගේ ජුම්ලය. මිහාරු ගඩින් කිහා ඉරෙත්තා එයි වගුතුගේ ජුම්ලේ තියකුදින් කුලාහුග තිවගෙන් අඩුහනීත අඩ නාහා තියකුදින් අඩුගද නොකුරේ තියකුදින් කුලාහුග තිබගෙන් අඩුගද නොකුරේ එයි අමුරුගේ ජුම්ලේ ඒ මේ ජුම්ලාගේ මෑගඩු තින් බයකි. එම උම්මිදුකුරෙන් ජුම්ලාගේ බෑත කුරු ගොතක කුරු මින්වරක බොනලා දෙවිජ ජුම්ලාගේ බාත වගුතු ලිබේවරකු ෆ්ලාකුන් කියා දෙවන් හුන්න එච්චමි එහෙනම්ස් වගුතු තන්දේ මින්වරක මියදුගේ ප්‍රෝග්‍රෑම් ගමි බෑගෙන් දානි
1: මේ සිල්සිලාගේ කොම්මෙ ප්‍රෝග්‍රෑම් එක ගවස් දිවේ හිපාන් අහුවරි කුරුවා බස් බේනු කුරුමුගා අලුගුන් මිනන් හෙදේ ගෝස්තකා මෙදු මිදනි වාහක දක්කාලමු.
2: බස් මගු
3: السلام علیکم
4: وعلیکم السلام
3: کی بھی کہتے تھی بار سائیکل دوونی تی دووا لا فتی ای نورکا تیر کو ور بار
4: بار نون دووا فمی وڈا گنے ونی مگوتی ہوس ویلا اف ایم وای ورن اوس ویگن تا کدا اڑو گن وڈا گنے من جے گے
3: اتی تی ای ون وے کا ودلا گے لائسنس اتو گے بانت دکال بلا
4: لائسنس ان نانی گے گ نیم می وگو تو گینس فے ಆರೆ ಹಂದು ಮಫಲು ನೆತುನಿ ಬಲಾರನು ಲೆವುನಿ ಫೋನುಂ ಫೋಟೋ ಲೆವ್ವೆಸ್ ನಗಾಲೇ ಫಕನ್ನೆ
3: ಲೈಸೆನ್ಸ್ ನೆತಿ ವನ್ ವೇ ಅವದೆ ಬಾರ ದುವ್ವಿಮ ತಿ ಕುರೆವುನಿ ತಿಂ ಕುಶೆ ಜೂರಿ ಮನ ಕುರಂಜೆ ಹೇನೆ
4: ನುಕುರೆ ಜೂರಿ ಮನ ಆರೆ ನೆ ಫಾಸೈ ಮಿಯತು ದೆ ನುಕುರನ
3: ವಾಹಕ ದಕ್ಕರ್ವೆಸ್ ಜುಮ್ಲ ರಂಗಳ ಕಣ್ಣು ಕಿಯೆ ಫಾಸಾನೆ ಮಿಹೆಂ ಬುಣುಂ ಗೆ ಬದಲ್ಗ ನೆ ಫಾಸೈ ಬುಣಿಮ ಮಾನ ಒಳೆ ಅದಿ ತಿಹೆಂ ದುವ್ವ ನುಕುರನ ಮೇ ಬುಣಿಮ ಏ ಗವಾದ ಹಿಲಾಫ್ ಬಸ್ಮಗೆಕೆ ಮಗ್ಮತಿಗೆ ಗವಾದ ಎಗ್ಗೊತ ಬಹುಗೆ ಗವಾದವೆ ಸಮಾಲ್ವಾಂಗೆ ಬಜಹೆ
4: ಆಹಾರ ನೌಂದಗು ದಿವೆ ಹಿಪಂ ವಾಹಕ ದಕ್ಕವಾಲ ರಂಗಳ ಎಕ್ಮುಕ್ ಮಸೆಕೆ ಕುರಾಣ
3: ಆ ಎಮೆ ಫುರ್ತಮ ಮಿ ಚಿಟಾ ಹವಾಲ್ವೆ ಅದಿ ದೆಂಫಹರಕುಂ ದುವ್ವಾರ್ ಕವಾದ ಬಲಾಗೆ ದುವ್ವಾತೆ ವಾಹಕ ದಕ್ಕಾರ್ವೆಸ್ ಸಾಫ್ ಕೊ ಜುಮ್ಲ ಬುಣಂದಸ್ ಕೊರೆ
1: ಮಿ ಡ್ರಾಮಾ ಎಂ ಫಾಹಂಗ ಕುರೆವುನು ಕುಬ್ಬಸ್ತಕ ಎಬಸ್ತ ಬೇಣು ಕುರಾಣೆ ರಂಗಳು ಗುಯ್ ವಿದಾಳು ದಿವ್ವಾಣಿ ದಿವೆ ಹಿ ಮುದರಿಸ್ ಹುಸ್ನಾ ಫಹುಮಿ
0: ದೆಮ್ಮತಿಯ ಅಡು ಇವಿಗೆಂದಿಯ ಡ್ರಾಮಾ ತಿ ಅಮ್ಮಕ ಮಿಹಾರು ವರ ಗಿನ ಅಡು ಇವೆ ಮುಂದಾಯಚ್ಚಿ ಡ್ರಾಮಾ ಎ ನೋಂಗೋತವ್ವೆ

0: දැන් ඔති එවැ අගුණු පස්සන බැදී දෙ අගුණු නිස්පව ෆෝමලක දායර අගුණු මාදයක සාරි සැඟහා යෙස් අගුණක රද්දක බරල් ලෝවියන්නේ දෙහා සේවයුග සෙප්ටම්බර මනිපාන් ෆෝමලක වඩාගති ප්‍රියාසි කැම්පේන එෆාර් අදල් පාටි ෆෙයි ටීෂාට අගුණු ස්ටේජ අර ආදෙක්කි කියන දෙ එදෝ වීගොතක මෙහාරුව දෙකුණු මෙදාර අලි පසාදක අලි පසාද ඔවුන හොනි දෙමිනට එහෙම විවාහ කල්ගුණු රසුම නිදාර සීරියස් වාහක එක්කමක මීන කුණිකොස හේතු කුණිකොස මීන රසුක මීහුන් දිරිවුල හිසාබ අදි පහුන් ආබාධි විසාබක අදි ස්පෝතර ස්ථාය රෝලේ මේ කුඩකුදි ස්කෝල්ස එහෙම මීගතරේක නේදවේ මස්සත වරබොඩ සිහිගතුනා අදි රසුක ටූරිසම් මිසක එයාපෝටු ඒ දිව දාර සම එමගු හොස්පල් ඇති දෙහස් නොයක නශීදු වෙරිකංග අල්ගොන එක්වා රහ දිය මි කොනිකොට් මි ලොකේෂන බේගොත මශරා පුරේ සල්ගොම්බනි කමකොන්දා ඒ රාජ්‍යක මූසුන් එන්න පුතුන අම්මස් මීනන කුලම් අනෙන් හතමස් එහෙන්කොම් වානස් කොළඟ මූසුමුග අම්මව රස් තෙරේ හම් එල්පම් අල රන් දිය හිතා කෑරි හුරි ගේ ගල්ගොන්න කොටි තෙරේ වෙසම් කොනි බස්තුව ඇ වර සීරස් මස්සලේ මේක ඉහකද්ද වගුණ රටුද කවුන්සිල්ද වෙරින්නස් පත්තපුරිය හම විවාහරි මේ දැන් රම් ඔන්න ගොතුන් මේ වරම් උදබුවස් කම වර ස්ට්‍රටජිකලි වරම් චැලෙන්ජි මස්සේ ඔන්නකොට වේණුවස් වේ එහෙන්නමස් මේ ලොකේෂන් එකේ මේ එම්ම රකෝ ලොකේෂන් කම අල්වන කප් ගබුල නොපුර එහෙම එවා ගැතු දැන් අනකම කමියති තංකොල කුරීග වාහක ඉබ්‍රාහිම් මොහමඩ් ලුත්ෆී නවාසේ පන්සයින් අහරු තෙරේල ෆෝමුලක වඩ අල්මනුස් දුනිය නැහැ ලුත්ෆී වඩාගති රසු ෆ්ලට් වලා කරන ලුත්ෆී වඩාගති රසුග ලෑන්ස්කේප් හාසක රසු බොඩෙති මහුත අද්ද එහෙනම්ස් බය මීමුන ඒ රසුග ඒවුති කමු ගොස්කින් ලුත්ෆී යා දෙපොල ඉන්දි මේ මොමන්ට් එතර ලුත්ෆී බේල් කෝ රසුග මෙදුම් වර බොඩු මරේ ඇස් වකීසාව කොස පුට්ටු එකෝ මාස්ටර් ප්ලෑනුග වෙයිදේ රටුග එ නෙදු ඉන්න මගු එක්කොළොන් ගොස්ස අනෙක් කොළ විහාර එයාපෝටම්ම දෙවේබත දෙ කොම්බැක ඒති ඉතුර නුරෙන්ද බයමිකුරකමගේ මගු බ්ලොක්පුරම ගෝතිවෙස් ඇතරම් කණඩා එන්න සල්ගොඩ පෙලීර මිහාරස ඩයිවර්ෂණ හදා කියයා හම මීරි දරුණු කියට වි බෙටලෑන්ඩක්කා එතන දිවාන දාය තිමාත්තා රට්ටයි ගොතක මිත් දෙවේන ගේ තෙබෙස් කහෙන්ම කණඩා දෙවෙනකම අල්ගොන් අලුවකිස් දෙවරකම් විදායරන් රිසර්ච් කරාමි කොවාති මෙහාර වකාලත් කර අලුගොඩුගේ රික්වෙස්ට් කි හම රෂුග මේ මෙම්බර් එක හයිසිත ඒයිත හයිසිත මේ රෂුග බොවත්තක තන්ත දිවද ප්‍රායර විකන්ත ප්‍රිසර්ව් කළා පහව මුස්තක්බලි ගස් කන්සසාර නො සතේකා ක්ලෙන් ප්‍රෂ විතන්ත මෙම හෙදේ ලොත අද අලුවන හම කුසාලම් ඉස්තේ රයිස ජුමුහුරියාගේ ඉස්නව මති මේ ඇට්ලිස්ට් ස්ටාර්ට් කෝ නියන ඒ රසුව මිහාරුස් වශයන්න මංතැති යාමරේදිමකා දෙර්ෆාමයක්ො එක මීම නන්න ඒ රිපසෙන්ට් කර එහෙම බිමකු අදාපිය වාගතක එහෙම බක් කමි දිමාවිස් අලමනුව ගොයි ඕල්ටිනේටි සොලියෂන් අනකම්කි රශකී තපාතු සිින්තපාත ටෝරිසම් ග මුස්තබල තැන් වාකකි ඩයිවින් ටෝරිසම් බෙටලෙන් ටෝරිසම් දහව බීච් ටෝරි සැබ එකවන්න රසුග මිය නිතායිර ගැ මේ රසක තුදියද බීති කනමික එකම හඩි වේග ෆෑහඩි කොල් දැන් එල්ඩස් පෝස්ට දාකො බේනවා එහම මේ එක්සෙසිබිලිටිය බදාපොන් යස් මේ වර මොහිමකම් දෙන් පති ගෞමිවා යතම් ගෞමිවාක මෙවකුත එම්ම ප්‍රෙසිං ඉශ්ුවකම් ඇති යුස්ට දරවා යතන අල්ගොන් උසාලානි මේ ආම් කොමින් බලක්කාවා අල්ගොන බිගෑකන හුමන් රිසෝස් දායරාග ලොරෙන් අශාවයක් කහා ලේර්ක මාර්කට් රිසර්ච් පදයර පහගමෑස් මේ මස්ස එන්නකොට දිමාවී අබ්දෝයාමෙන වෙරිකමුග අල්ගීනු කියා පෙපල පොරිය මෝල්ඩිස් ඉමිග්‍රේෂන් කොන්ට්‍රෝල එදෝස්සර ගවෑද ෆිලාහ වහර් බෑර විදේසි එකියනු එතරකොට කොක් පහම වවච්ච දූකොල්ලේ ඒලස් එමිම මක්මච්ච දුකොලේ ඉස්සානු එමිම අසාසිකන්ත කරුන්නාට එමිම මසෙක් කොක්වි ලාරි හෝදාහ ගවම පොනවායර ඒවකතකු බ්ලෙක් පාකට ඉන්න එච්ච එමිම නොබලන්න බොඩුතොන් වය කොනවයි දෙන් එහෙම වාගතකි දැක් මාකට දුබාරය ලිබෙස්ව දෙනවා දැනක මිහා දැන් මීඩිය සරකාරුග ඒ ඇතික්ක බන්ඳු කොල්ද ඔක්ටන් සරකාරන්ක පුරවාලේ සරපාරු තෙරගස් බයිද්ධය පුර ගෑන පුදවර කමියම්බරස් වන්නම එමිය විදේශී රාජ්‍ය මසකත අන්නමහු ජෙහිගන්නම දොද බේරු අඩිගතම් ඇ අගුණු කුසල් නොකි නීති කොන්ට්‍රෝ කරුන් විදේශී මේ රාජ්‍යම ගේඩ් මීන මෙහ වර වයිඩ් ඕපරක කාසක බංගලදේශ තන්ත එමිය මුගලන එකොත් කොම් රේටකත එමියුග නිකමති දරින්න ධාර්කුණු එම පුරි රේටක පවා එම ට්‍රෙන්ටි නයින් වච්ච ගතම් දැන් අනෙක්කමකි ඩොලරු මස්සයකි දිවහර ගෞමික ඉක්කොනමී රහලතොන්නුන්තෝ බෙලෙන එන් ඉන්ඩිකේට වාකෙ පොඩි කල්සේ එංකවාන සර්කාර්ව සියාස්තය අල්ගොඩු අබද අල්ගුණු කොමිසරක සියාසී කන්තවල මී පුරීදන ක්‍රාම නෑකමර අල්ගුණ මිංශාලන සර්පාරු කුම්පොලිත සර්පාරු කුම්පොලිතකස් රිසෝට්ත බිල්පුරාරි කුම්පොලිත කාසකෝ අල්ගුණ එංකවාගතුක බය කුම්පොලිතයකි තපාත් කැටකර බිටි ිති කුම්පොලිත කමියන නර්සර්ස් හොන් ఉన్నాయిరు బైక్ తుంఫుడి తక ఇటో దెబ్బాష్ గీతం బేరు ఇన్వెస్టర్ ఎమి మతనే కుంపు మీ సబ్డీస్ కురా ఏం కురే వాతకి రెంట్ ఏ కుంపుడి తక డొలరు జిబే ఎవెస్ రాజ్య సర్టిఫికేషన్ తెర తెంబరే ఏన మిహార్ రాజ్య బ్యాంక్ తపుం రిసోర్ట్ తరటి పురే వర దారి ఫండ్ పంపు ప్రవేతి గిన ఇన్వెస్టర్ బేరు මේ මාදී ධාරතකුන් දෝන් නගාතිබ මරිට්‍රී ගවාදීම ස්වර දෝකම පවන්න පුල්ලියක හම රිබන් කට්කොල්ලාහ මාදාන් රිටිය මුරිය ධාරි සබ්බිස් ගඩියු බෙඩ් රැංග චින්කොල් බාට දෙනේ බේර එහෙ පරන් රුවන් බේර එහෙම මොඩරේට්කො බින්දන ජේච අන්න සල්වන හිවනි රයිස ජුමුරිය මෙහාරු සම මේ දීක් සියාසත ඉම්ප්ලිමන්ට් කොරිලා යරු දෙන් ඔති වර අල්ගොන උපාකුර ඉගත හම අඩු අස්සවාති ඩ්‍රෙස් කෝඩ් උපා ඒත අල්ගොන්නකි මුස්ලිම් සත්තය සත්ත මුස්ලිම් පතුරුකමුග තපාත් කටගරි තවතරග මෙහා මිලති හෝම් ස්ටේ සෑස රාජ්‍යක අල්ගොන්පුරි ගොල්ලි අල්ගොන් එමල්ඩීෆ් නිමාද සෝටෙන්ග ෆයිව් ස්ටාර්ටේජ් ඒ ඔන්න පුතුම් වෙච්ජයි රාක්ෂ ටූරිස් මරාය ඩ්‍රෙස් කෝඩ් ටුවගඩු අංගාඩ් එක මිහාර ගෙටස්ක හමේ ඉල්ලමේ එහ මිහා හෝම් ස්ටේ අන්නයිරු දිවරාජ්‍යයක රද්දස්ග කාසක ප්‍රොමිනට තන්තන්ල බිල් බෝඩ් තවග මේ බිල් බෝඩ් නියුම් තකම එබ ඉන්න ජය මිලිම උච්චිතර අලුන එෙන දතර තන්තර ඉෆයින් අව කට්‍රී යවා වනෆස් වීස් රෙස්පෙක්ට් අව කල්ච ඩෙස්කෝඩ් කච් එන මේ සිත්සන්සි බිහේවිය රෙගුල නිසුන් අන්ල ඉස්නගෑන් ඩ්‍රෙස් කෝඩ එක්ගොත අබදු පොලිවුම ඒ කලතී බැකර එමුණ ඔබර අනිල්ල එන්නේ එම මේ බිල්බෝඩ්ත ආම්කො පතුරවරිලාරේ හස්කොන් පාහනස් විදේශී තරයක මේ නේපාලනන්න තයිලන්ු අන්ෙන්ඩරින්න පර කොපුර ජවර කම්බොඩු අක්සේ හේත අගුණ හිවෙන මනික්පාන එකකන්දෙස්ස කොමිසරක ගෙද වෙන දෙන් වර කුරකොප ියත මෙදල්ල අගුණ එහෙම හර ගඩියස් චේචිකන් දෙන් අනකෝක මේනනි දිවයි බවග දිවයි බා ඉස්ලාම් දීවග මිකි තවලිනි දායරාග විවාතවග මේ කුරී සරකාරු මේනනි මේ ෆස් ඩිග්‍රිය දිලේ කියලාගේ එනස් අවුණු ගබු කරත්තේ දිවයි බව දිවයි බවග මේ ෆස් ඩිග්‍රිය ඉස්ලාම් ආදාය වුවාන්ු සයින්ස් නීචිස්ස පල්සසාර දියසනෝ දෙපාර ඒ දිවහින් එකතරය අත්තර් ගැතෝ එහ මිහ මෙහාරු වන්න ෆ්ලට්කෝ ඔොන්ද දායරම් කිය ෆස් ඩිග්‍රී පල්සසාහරු තන්නේ හුුණ ඉලේ අල්ගොනුක්ගේ එදුනොකේ ඊන දිවයින් අබර මෙයාන් සරකාර ගැවේ මේ උමුරුන් දුවස්සේ මියුණ ඇගුලික් පසිිපෑවුන්ද මියසු ගුලේ මේ මක්ෆුව මෙහතම් දිවහින් දිවේ මාතා කියවා දැවීම ඉස්ලාම් පුරුවන් කියවා දැමීමට පස්සාසාලෙස් ඉපොරු පාශන් ගැන ඒ දැන් ලිම්මා රිගත දැන් ඔතී පාම් මොයිල් වාක අලුන් පුරිගෙන දැයෙන් තිනෙන් බවර නවස්සේ කඩ්ගේශේ අලු සිපෑන් ඔුන්ඩේ හස්තේ කොට මියුම් එකා ගත එක පොනක් අද්‍ය වර මදු බැත්තින් පුදුමුන්න එක්කොම එකෝ මි හවසින් තිතන් හාස් ප්‍රෙට්තෝ මේ අලුන් එත්ත සිච්චේ නැතේ එවේ හෝන කාගකෝයි මස්සරන්න එයාපොට ගොලේ නියුම පතුබලි කොම්ද තම් විතා ගොලේ නියුම කාසු එත්තස් මියට අල්ගොන හදාමනි ඒ දිහාරපා නවාසේ ගද්දිය වදී අශයක ෆ්‍රාන්ස් දුනිය ෆුටබෝල ෆයිනල් දියර් සර්පාන් ඉදී තාශි දිබිච්ජිය කොම මිය පොෆිලට දේවා අල්ගොනව තිනෙන් නොවෙම්බරුග ಅಸೆ ಕುರಿ ನಿಗೋಮ ಉಜೂದು ಒತುಮಾ ನೆತುಮಾ ದಿತರೆ ಗೊಸುವಾ ಫ್ರಾನ್ಸು ಫ್ಲೆಟ್ಟಿರಿ ಕುಡಿಗರ ಎಮ ಬರದ್ರೆ ತಮ ಅಲ್ಗೊಂದು ಎಫ್ ಎನ್ ಅಲ್ಗೊಂದು ನೆಕ್ಕದು ಅಸೆ ಕುರಿ ವೀರ ಬರ ದೇರ ನಿಕಮಿತು ಮಾಲಿಲ ಕುಳೆ ಅದು ಏರ ಮೀಯ ಕು ದುನಿಯ ನೆತ ಸೇಮ ತರಿನ ಬಸ್ ಕೊದಾಯ ಕೊ ನೆತ ಮೀ ಅಲ್ಗೊಂದು ಬಪ್ಪ ತಿನೆನ್ ನವೆಂಬರ್ ನಿದಾವು ಮತ್ತು ಮಸಕ್ಕತು ರೀಗ ಸೌಗ ಸಹಕಾರ ದೇ ಎಮ್ ವಿ ಮೀ ಅಲ್ಗೊಂದು ಲೋತ ದೆನ್ ಇತು ಇಕ್ಕ ಪಾಕೋದ ರಷ್ಟರೇಗ ಸಿಕ್ಕಿ ಸಲಾಮತಿ ಕಂದತ್ತ ಮೇವನು ಗೊತ್ತು ಇಂಡಿಯಾ ಲಂಕಾದಂತಾಕ ಮೇವನು ಗೊತ್ತಕ್ಕಿ ಎತ್ತರೆ ರಷ್ಟರೇ ಮೇಹುನ್ನ ಕುರಿ ಕೆಕೇತ ಅಷೆ ನುವೈದ್ಯ ಬಂದುವ ದೆನ್ ಇತರು ಕಾವು ಕುರಂಜ ತಪ್ಪಳೆ ಆಫ್ಸ್ಕಾಟ್ ತಂತ್ರ ಬಿದೆ ಯಾರು ಮಾದೇಶ ಗೋರಿ ರಫುಗೆ ಕೋಟ ಅಂತ ರಷ್ಟರೇಗ ಹಾಯಿ ಗೋಲ್ಡ್ ಅದು ಗೋಲ್ಡ್ ಗೋಲ್ಡ್ ತಗೋ ತೆರೆಯಗ ಮೀಹು ಸಕರಾಜ್ಯ ಅಡುವರು ಕೊ ಮೀ ಹೇಳಿ ಕಾಯಿಗ ತಿಬೇ ಬಿಯಗೆ ಕುಡಪ ದಿನ ದಮ್ಮೆಸೆ ಬಹುದು ದೆನ್ ಏಮ ಮೀ ಅದಿಸ್ ರಸ್ತರ ಬಯಕ್ಟ ಹುಲು ನ ಪಸೇವಾಣ ಇತಂದ ಬಂದು ಕಲ್ಲಿ ದಾದಿ ಗೊಂ ಗುದುಂಗೆ ಎಂಗುಮೆ ಎಂಗಿ ಎಗಾರೆ ಕೊಂ ಕಂಡೆ ವಿದೇಶಿ ಬಹುಮತಿ ಉಳಿದನು ಎಕೋಗೊ ಎಕೆ ಜನಾರು ರೆಸ್ಟೋರೆಂಟ್ ನಿಮ್ಮ ಸಾಫ್ ಕೊಲ್ಲ ದೇ ತಿಳಿತ ಮಗತಿ ಕೊಡ ಹುಲು ಮಹಾದಿ ಕೊಡ ರೆಸ್ಟೋರೆಂಟ್ ನಿಮ್ಮ ಯಾಕೆ ಏಮ ಅರುಣ ವಾತಿಥಿ ನಿಖಾತಂತ ಬೆಳೆಯಲ್ಲಿ ದಲಾದ ತೆರೆಯೋ ಆಶೆ ನೋಡಿ ನಿಹೇಜ್ಯ ಮಾತು ಕಲ್ಲಿ ಈಗ ಬರಬಡ ಸ್ಕೂರಿ ಆಗಂತಿದ್ದಿ
1: ಅಲ್ಲಿ ನೀರು ದಂಟು ಬೇರೆ ಏ

0: අද මේ වාහකස් ප්‍රෝග්‍රෑම් මිරේ අල්ගුන් මෙන් කුරිය මිගෙන්දනි ආටිෆිෂල් බීච් සරහද්දුම් වගතුන් දෙ මේ සරහද්දුක වරගෙන පරාතකෝ හරකාත් ඉරවේ මේ එක්වරිනා දැන් කුලේ තම වෙස් අල්ගුන් මෙන් නම් එබෆෙනේ දැන් එක්වරිනා වගතු හේදකෝ ආයිලි මෙම්බර් උනා එක්ව වගතු කොලෙන් හේද කොල්ලා තම මේ වෙන්නනි දැන් මිරේ ගේ මොස්ම පලාරුග මිරේ වර වඩු මි වැජහෙනි දැන් අල්ගුන් මෙන් නම් හඳුවරුස් මිහාරු එබෆෙනේ වර රීති හඳ මිරේ මිහිරි එහෙම අනෙක්කස් මිහාර මෙවනි මිතනුම් බෑවරියක බද්දල් වෙෆා අස්සලාමු අලයිකුම් අස්සලාමු අලයිකුම්
1: අලයිකුම් සලාම්
0: මේ කොම් බෙෆලත
1: මේ හදීජා
0: තමා හදීජා කිනේ හාලු
1: අල්හම්දුලිල්ලාහ රංගල
0: අන් එහෙම විම හදීජා මිසරහත්තුග මිහාර වෙස් නී නී මොස් අත plastic tattaka tatte lage komati tatte kine hada migaste kureni
1: mitashi me dustbin allam wage
0: ma dustbin allam tayyar wage no meeni de mire mi wahaka dakkala nives algun men tikala wahake kenge magumatcha kuniyalun den algun men ge magumatcha ki den mms beenun kuratane den wara saapta heru kamak gina bayak we balobi kure den kike kine wage algun men nam mi magumatcha mi kuni ellala we tam mi fennani
1: kina far gege neregems by far eba bahatta do ane game bera hama illa la fa bahatta fa bade ei alugon men gan netune ma emi hon nan oke ani alugon men neref bahatta me hon oke ekam aslo hinga me hon aves warang onda gu ane kone tam mehen faada suga huri huri hurum do den ane ka mi coffee bowl afas kom me ak samata shella la fa dani ei chis naga hama dustbin alli ma alugon men na samariti ebe fuluna samariti wan do to
0: එම හදිජා මි ෆාහකොල්ලේ අතගොයි තශුවේ සම ඩස්බින ලාෆක මදානෙම වර උපා වෙච්ච ඉංග ඇති එම් ෆාහකොල්ලීම දැන් මිසර අතුගයි බුරි වර කෑරි කෑරි ග ඩස්බින් දෙන් කොතලුතක වෙස් එබුරි කුණි බන්දු කොෆ්ෆ එහෙම මි සරහතුගේ සාප්තාරික වෙස් වර බොඩ මියති දැන් මි අල්ලුගෙන් මෙන් ගැ මි මාහවලු මග්මච්චා කුණියල්මුගේ කංකං එකංකං නුකුරුම කොංකහල ආදතක ගෙන් ගුලවේ දේනි
1: ama ek bowl of a fem phule ves ellanu la gengos geda spinal lo none ane gengule sakalu ge washigand land ama ves ama gengos landing eta carry ge bahatta magamati ge se bohure daspin paita sarahaddu tauga artificial beach ge swara ginan hure ama etan tan gengos ama daspinan alali ma algonda menna vesafu ebe fulna vesafu wando to den ama emmenge barulun ama beenum ve mi mahaul safta herukum bahatta ಅಳುಗಣಮೆ ಏಕಕು ಹಮಕೂರಿಯ ಕಸ್ನುವಾಣೆ ಹುರಿ ಹಾಯಮ್ಮೆವೆಸ್ ಹಾವಮಿಯಂ ಎಬ್ಬಾರಲುಂ ದೀಗೆಂ ಮಿಕನಂಗಳವಾನ್
0: ಮಹಾದೇಜಾಮ ಕೊಂಕಹಲ ಕಂದತಕ್ಕೆ ಮಿ ಕುರೆನಿ ಮಿಕಂ ಕರಂಗಳು ಕುರುಮ
1: ಅಳುಗಣಮೆ ಹಾವ ಅಣೆ ವರಂ ಎಲ್ಲಾಣು ಲಮ್ಮಗ ಮಚ ಹಾವ ಗೆಂಗಸ್ ಡಸ್ಪಿನ್ ಅಲ್ಲಣ ದೆಂ ಇಕ ದಬಹಲ್ಲಣಿ ಕುಡಕುಡ ಇಚ್ಚಕ್ಕಾಲಿಯಸ್ ದಬಹಲ್ಲಾಗೆ ಹಿಪಾಂ ಗೆಂಗೋ ಸಮ ಗೇಗ ಡಸ್ಪಿನ ಗಿನ ಫಹರಲಣಿ ಕುದಿ ಕುದಿ ಇಚ್ಚಿಸ್ ei ek bola tashiya sam sakaluge ene pocket allan hifango sama ge gin pharo arwade den ek juice me jogo kale ches bolya samay ko tan hadan den kodi meta kale ches kale sam lane dabastere
0: ma vara rangalo kankan adeja ate kura bani den mi algun menge rajya ki beru mi hunge medige swara magu bola ene saapta hari hama himen tanege gotuga mi sepa korani den mi alugun menga mi maguta saapta hari kur menga ton konkhala kanta takke kureveni
1: magavve sama kuni neelu rangali do den magumati ga sam fenna ane echotiyam plastic kal echavijya hama rangali dustbin e fenna ngini all ane yalle alugun menna hama fenna ಗೊತ್ತಗೆ ಜದೆನ್ ಅಣೆಹ ಮಗಮತಿ ಸಾಫ್ ಕುರಾಮಿ ಹುಂ ಅತವೆ ಸಮ ಎಮಿಹುಂ ಸಬದು ಮೇಳೆ ಮಗಮತಿ ಸಾಫ್ ಕುರಂ ಕುಣಿಕಾಲ್ ಕುಣಿಕಾಲ್ ಹಮ ಎಮಿಹುಂ ಅತವೆ ಸಳಗಣ ಮೇ ಬೋಲಾ ಫಮ ಲಿಬೆ ದೇವ್ ಅಣೆ ದಿನೀಮ ಹಮ ಎಮಿಹುಂ ಡಸ್ಪಿನ್ ಅಲ್ಲಾನ್ ಮುಂಗೆ ಗುಳ ಕೊತಳ ಅಲ್ಲಾ ಫಮ ಅಲ್ಲಾನ್
0: ದೆನ್ ಅಳಗಣ ಮಂಗೆ ಮಿ ನಾಸ ಕುತಿ ಮಾವಟ್ಟ ಕೊಂಕಹಲ ಗೆಲ್ಲುಂ ತಕಲ್ಲಿ ಬೇನೆ ಕಮ್ಮ ಮಿ ಫಾಹಂ ಕುರೆವಣಿ ಮೇ ಗೊತ ಕುಣಿ ಎಳಿ ಮ ಬೈ ಫಾರ್ ಮೂದ ವೆಸೆ ಬೆಳೆ ರೀತಿ ಅಣೆ ದೊಮ್ಮೆಲ ಗಂಡು ವೆಸೆ ಬಹಡಿ ಕೊಲ್ಲವೆನೋ
1: ನಬ್ಬ ಅಣೆ ಹಮ ಮೀ ತಿಮಾಟ ವರ ಬೋಡು ಗೆಲ್ಲೊಂದು ಬೇಡ ಪ್ಲಾಸ್ಟಿಕ್ ಅಣೆ ಅಳಾಗೆಂದೋ ಗಿನಫಾರ ಹಮ ಪ್ಲಾಸ್ಟಿಕ್ ತಾಶಿ ಅಣೆ ಕೊತ್ತಾಳು ಕಾಲೆಚ್ಚೆ ಸೇಬ ಇಲ್ಲಾದವೆ ಮೂದವ್ವೆಸ್ ಫುಳಿ ಕಾಲೆಚ್ಚೆಸ್ ಹಮ ಏಚಿ ಹೇಬ ಈಗ ಮೀ ವೆಲ ಮೀ ಕಂಡು ಅಡಿಗೆ ಉಳೆ එච්චස් තහම අලගන එක තිමාට මේ මුරක් එච්චස් එස බහලාකුවේ අනේ ඒගොත දෙමුණන එච්චස් ඒගොත කඩ නාලාශේ බුණන එම්මෙන් වෙස් බොයලාපසම ඉල්ලාද වේ බෆෙම් පොලේ වෙස් ඒගොත නාලාශේ මූදව් වෙස් කුණේ මගමච්චව් වෙස් කුණේ නාලාශේ අම ගේන් නෙරලා ඉල්ලා නුලාශේ කොතළො එච්චස් අම කොතළො ස්විහා ගිනායන් හම ඩස්පිනල්ලාශේ ඒරන් එමීහුන් එබ නත්තාලා හොරි හොරි හා කුඤ්ඤද්දතු අලගණු මෙන්නවරම් බඩ රක්කනේ නත්තාලානේ මේ කුණි වේස්ට් මැනේජ්මන්ට් එමිහුන් අතහම දිනි මේමිහුන් ගෙන් දාන දොතු
0: එම කුණි එළුම හාස කොෆව තන්තනන් අලාශේ නෝ දැන් මේ ප්‍රෝග්‍රෑම් එකේ බලගෙන මම ලවයි ජහාල දෙමේ හදි චකොන් කා ලවේ මී අඩවහනි
1: අලගණ රංගලි අලි රමීස් ගේ ලවේ කොමස් ලවේ ජාල්දේ ඕකේ
0: එම කොම්බේක හාස කොල්ලානි
1: හාස කොල්ලානේ අලගණුගේ කොක්කෝ ජමීලාය ජන්නත
0: කොක්කො ජන්නත දොකබ ජන්නත තකෑරි ගැබෙන්ත
1: ලබ දැන් අලගඩ ෆිරිමිහ
0: ආ ජන්නත ෆිරිමිහ මේ ආදි ජලව හස කොල එහෙම උමේද කර මේ පරත්තක මේ ලාව ඉවෙන් කම එහෙම ආදි ජ වර බොඩ ශුක්‍රියංග
1: ආදි අලගඩ මම්මේ වෙස්
0: එහෙම ආදි මම්මේ වෙස් මේ ලාව හස කොල එහෙම ආදි ජාගේ මේ ලාව එපෝ අලගඩ මෙන් බද්ද කොල්ලානා

0: සරහ දො මේ වගතු මි පෙන්නනේ වර සාප්තායිර කොද මිරේගේ ප්‍රෝග්‍රෑම් ග මිවාහකතක් කාලනී මගමච්ච කුණි අලනී කීවගෙන්ත වල්ගුන් මේ ස්වාල් කොලනික බයිබ්‍රාහිම්ම කීනෙන් හීවනි කීවගෙන්ත මේ මගමච්ච මිහුන් කුණි උකාලනිමි
1: කුණි උකාලනී අස්තුවේ කොම්මියකුසේ හොන්න තනුන් අස්තු හෙන්තාක ඩස්බින් නා හමිය දාම්මස එක්කතක අස්තු ගිනමියන් අමින්න තන වට්ටාදනිය
0: ඇකම් මේ ආර්ටිෆිෂල් බීච් අමිගොත හුන්න පාක්තෝග වර කෑරි කෑරේ ගැබ හුටෙන් ඩස්බින් ත බහට්ටාෆ බැෆර ඩස්බින් කෑරේ ගස් සැබහුරේ ඩස්බින් හම එනුපුරනිස් බෙස් වශයාගෙන් හම ප්ලාස්ටික් තට්ටා ෆුලයා එස්සේ උකාලා ෆුන්නතඳො එකන් කරන්නගලු කොල්ලන් කීන කන්ත කුරවැනි
1: අස්තු මුණවැනී කාලකන්ත රංගල කුරවෙන නම හුරිහාමෙන් වෙස් එකමන් එබ්බාරලුන් දීගණ්ඩයි තිමාවෙට්ට කණෙන් හෙම්බුණා නම හුරිහාමෙන් උලේ මාහෝල්දැද්දෝ ඒ මාහෝල්ද රීති කුරවෙන තාං උලේ බයකම රීති කුරීම මුණවැනී කොතත් දොම් කියන්නානි දැන්
0: එම්මෙම එම්මෙන් වෙස් ආ හිබ්බරකයකු මිකංක රංගල කොල්ලාෂේ දෝ බුණානි දැන් මේ බීච් සරහද්දකි වරගින බයකු මිගොත හිංහම ජස්සාලන් අන්න තන්තන් දො එහම මිකා තන්තම් ෆෙන්නම් බේනුම් වනි කිහින ඔන්න
1: ආගුණ දෙකේ ගොතු ගස්තු මෙහෙන් හුරිහාමෙන් අන්න තනෙ වෙච්ච යා මස්තු වර සාෆ්තා හිරුකොන් ඔන්න තනේ ගොතු ගස්තු අනෙන් වර ගින මිහුන් උල තන්තනකි බොඩ බලි බලිවි සිතුරුවාන දොම් මෙ සාෆ් නු සාෆ්තුකොන් ඔන්න ඥාමු හෙ කහ මෙහෙම් බුණ දම් දෙන් ಸಾಫ್ತಾಯರ ಕೊಂಬೆ ಮೇ ಕೊಂಬೆ ಮಿಯಕ ರೀತಿ ವಾಣ ಅಸ್ತು ಕೊಂಬೆ ತನೆ ಮಿಯ ಕುಳೆ ಮಾಹೋ ಸಾಫ್ ಕೊಂಬೆ ಉನ್
0: ರೀತಿ ಉಮ್ಗೆ ತುರುಂ ಅದಿ ಹೆನಿಯಂ ಫಾದಾ ತವೆ ಸೆ ಬಲಿ ಬೇತ ಅದೋ ಬಲ್ ತಕು ರಕ್ಕಾ ತಿರವಾ ಕ ವೆಸ್ತಿ ಇಬ್ರಾಹಿಂ ಫಾಹಂ ಕೊಲ್ಲಮೆ ತಂ ಇಬ್ರಾಹಿಂ ಗೆ ರಟ್ಟೆ ಹಿನ್ನ ಕೊಂ ಕಾಲ ನಸಿಹತ್ತೆ ದೇನಿ ಮಿಕ ಮಾ ಬೆ ಹೆಗತು
1: ಅಳ ಗಣು ಬುನಾ ನಮ ಕೊಂಬೆ ಬೆ ಫುಳ ಕುಸ್ ಏತಿ ಹೊಣ್ಣ ತನ ವಟ್ಟಾಣು ದಾ ಹಮ ಗೆಂಗೊಸ್ ಎಮ್ಮೆ ಕಾರಿಗಿನ ಡಸ್ಬಿನ ಕ ಲಾಶೆ ಹೇರುಣ್ಣೆ ಮಾಹೋದ ಮುಕೊಮ್ಮ ಮಿಹಕ್ಕ ಶ್ರೀತಿ ಕುರಿಮೆ ಮಾಹೋದ ರೀತಿವಾಣಿ
0: ಏಕಮ ಹಾಸಕ ಫೋಯಿ ಡಸ್ಬಿನಕ ಎವ ಮೀ ಕುಣಿ ಕುಣಿ ಹುಳಿ ಎಂ ವಿ ಎಸ್ ದಳೆ ವಿ ಎಸ್ ಪ್ಲಾಸ್ಟಿಕ್ ತಟ್ಟೆ ವಿ ಎಸ್ ಲಾಶೇನ ಕೊಬ ಇಬ್ರಾಹಿಂ ಕೊಂಕಾಲ ಲವತಕ್ಕೆ ಮೇ ಆಡೆ ಹುಮ ಲೋಬಿ ಕುರನಿ
1: ಕೊಂ ಅಳಗೊಂಡ ಎಮ್ಮಿಗಿನ ಅಳು ಹಾಳೆ ನಮ್ಮ ಅಲಿ ರಮೀಸ್ ಗೆಲ ಹೊತ್ತದೆಮ್ಮ ಕುರಿನ್ ಸರ್ವಿಸ್
0: ಅಲಿ ರಮೀಸ್ ಗೆ ವಕಿ ಹಾಸ ಲವೇ ಬತ್ತ
1: එහෙම මුණලා කන්නේ ඒදෝ වකි ගාස්සදව ඒදෝ මම අලි රමීස්ගේ වරක්ගෙන ලවතන් අඩව හාල
0: අලි රමීස්ගේ ගින ලවත වර රීත්කම තිපහඟුරේ මම කොම්පරතක හාස කොල්ලානි
1: අලගණු හාස කොල්ල අලගණු ફરන්ත අලගණු අංගෙන උන්නංග වඩ
0: ඉබ්‍රාහිම්ගේ අංගෙනුම එබුට වර කෑරේක දොකම කොන්නම කියනි
2: නහුසා
0: නහුසා කිනේ
2: මම රංගල බරාබර
0: ඉබ්‍රාහිම් මා කොමිසරහද කොම්පරයක් වෙස් ති අන්නකම් පහන් කොල්ලි ඔබ එහම වරන් උපාමරි වගුතු කොළකක්ද මේවානි දැ මිරේ මේ වාහක දක්කාලනී මගමච්ච මේ කුණි අලනී කීවගෙන්ක නහුදා මේ කොන්සර් හැදක මේ දිරිවුලනි
2: මෙහරම ගල්ලොළුග මිවුල
0: දැන් ගල්ලොළු සරහදුන් ස්කහා සාප්තාරි කොමි පෙල්ලනි මගමච්චාතන්ත
2: අනෙහ එහා හඩියෙන් නු අලගොන් මෙ මිවුලේ හිසාබේ හම අනෙහ කුණි නෙරේ ගඩික නුනයක වර නුපෙනේ ම මගුමතින් කුණි හුට්ට
0: ගෙන මිහුන් මිකක් මං එබ සමාල්කන් දේ දොන හුදම දැන් අනේ මිකන් රඟලු කොල්ලන් කොන් කාල කන්තතක කොල්ල නහුසා දෙක ගොතුග
2: අලගුන් කබූල් කුරාගතුග හම මියපුරෙන් හේදුන් තෙරි වෙගෙන් මිකන් රඟලු කුරවේනි මියපුරෙන් අසු දිවෙහිම බේරුම සබජ හේදුන් තෙරි වා මිකල් තන්තන අන්නේරුග කුණි හම ආලන් හාසකු ෆෙබහුරේ වකිච්චි බහට්ටා හො වකි වකින්ද එච්චි සං හම මියච්චි අලෑගෙන් මිකන් රඟලු කුරවේනි අනි කොම්මෙරියකු හෙන් හම සකුවාස් කුරම මේ කණින් දිගෙම ස්මිතනන් ඇස්තෝ ආදා හඩියේ මිහිරියේ ඩස්බින් හෙන් කියන් හම වර සකුවා කුරන් දෝ
0: දැන් බයි ෆාරෝ අනේ මිරි සරහද්ද කුණි එළුම් මන එහෙන් අනේ බෝඩෙන් ග මියේ ෆජහා ෆුට්ට සෙබ ෆෙනේ දෝ කුණි පුඤ්ඤෙන් උට එහෙම ඒ කිවෙකෙන් බයි හෙන් ජහා ෆුට්ට මි කුණි අලා තමි ෆෙනනි
2: දැන් හම අමිල් දැන් එකන් නුකුරනි දෝ මියු එහෙන් දෝ ගබුල් කුරෙවේනි අම මි අට අට ගොස් සෙබ උරේ අම ටේබල් මතී ගොස් ම කුණි බහට්ටව ම හුරි ගොත දෝ බර බෑවරු රේ අලගුන් මනන් එබ දිමාවේ හම අමිල් දෙව්ව සෙබ අනේ දෙමියුන් අලන් හම එච්චි ගෙන් ගොස් ඩස්බින අවස් අමිල්ලා තුමස එම් බට්ටා හුනෙච්චි දෙන් අම මීු නාලනිය දෝ බුඩෙනි
0: එම එගොත අනේ බේර ගොස එ බේනු කුරා තශි මී ප්ලාස්ටික් තශි හැම ඩස්බින ලාෂේ දෝ නහුදා ඔබ නහුදා ඉබ්‍රාහිම් මී ලෝබ කුරණි අලි රමීස් ලව අලි රමීස් ගෙලව ඩෙහුම කොබ කොංගල් ලවේ මිරීති
2: ම අලි රමීස් ලවේ මෙගින් නං අඩුයි වෙනි පිරිමිහ ජාතේ මේ ගෙලව රීති ඉවස්
0: ইব্রাহিম আদি নাহসা মি বেনমানি আলি রমিস গেলাবেন্দ এহেম মি মা কমবে কলাব হাস কলা এবাইতা
2: নং এহেম বাকি বেকানো হামারটা ইননা
0: এহেম মি নাহসা আদি ইব্রাহিম গনা মি হাস লাবা গনে সিনমা পাওয়াল গনে আনিক কাইস মি সরাহদ বদল কলানে

0: absolutamente an nane to
1: en gote kambe ko doctor sodulo ke
2: ade tike jawab ga emme frota ma me wara muhimmo ek kanta saf kolla den e baje he inge to ei algun men namad kurma taka mi qiyamu ga hurumang emme frota ma mikia allahu akbar niya gatuma ekuga mikia allahu akbar ei hagigatu ga haramban takbiraki e takbiru kiya fa den ege fahun e kiya takbiru ei enno haramban takbiraki ema demme sualu gati vidalu wi allah akbar kabiram alhamdulillah kathiram subhanallah bukuratam wasila ei enno haramban takbiraki ei namadu kurumatta ka fattam wegen emme furatam e kiya allah akbar miha niya ganefa kiya allah akbar ei haramban takbiraki harambanu me buna bahuge maane ki den alawun menna විස්නි ෆවුන්නනි මේ ඒ එච්චෙක් බඳේ නුවතා මේ මතීගා ඇන් එළුම් කමං එකම හරම් බණුමුගේ මාණේකි අස්ලුගා නමාදුගේ සබබුන් හරාම් වෙගෙන්දා හුරිහා කන්තත්තකෙගේ තෙරිය තිමා වදේ නමාදුගේ තෙරයක් බඳෙවි ගැම්ෆීමේ ඒ අස්ලුගා හරම් බණුමකි අනේ මේ හජ්ජන් උම්රාය දායරු ගයිස් හරාම් බණුමුගේ මාණේකි එකතකවස් ෆොෂයින් අනුමෙන්නෝ ඒ නියග්ගතුන් එහෙම නියග්ගතීම යෝති එකමුගෙ තෙරේගා මීහා බඳෙවිෆා ඒ අස්ලෝගා මේ බණුන් අලගොන මේ මාණකුරා ගොතකි ඉංගත නොත ඉහ්රාම් ගේ මාණේ කි එහෙම නමාද ෆරහයි රුගවස් හරම්බන් තක්බීර ඒ නම ඉහ්රාම් තක්බීරතුල් ඉහ්රාම් එහෙම ඒ හරම්බන් තක්බීරකි දෙන් ඔති ඒග ෆහුග මිකියා අල්ලාහ් අක්බර් කබීරම් අල්හම්දුලිල්ලාහ් කතීරම් සුබ්හානල්ලාහ් බුකරතම් වාසීලා ඒ අහම ඒ ඉතුරන් ඉතුරන් එකල් තක්බීරු අහරම මිකි තක්බීරු ඉතුර ශරහ කොද්දි ඉතුරන් හම අල්ලාහු අක්බරු කියුමා අල්ලාහු අල්ලාහං හම්දු කුරුමා මේ තස්බීහ කියුමකුන් එ ෆරහගන්නනේ ෆරහගම් ෆදෙන් දුආල් ඉෆ්තිතාහ අලුන මිකියනි දැන් දුආල් ඉෆ්තිතාහ ගොත් ගවස් වර බෑවරු රිවායත් තන් එබහුරි වර ගින දුආත් තන් එබහුරි දැන් එමීහක දස් වෙෆා එමීහක මේ ෆසේහ ෆහි දුආයි මේ දුආ ලිෆ්තිතාහ ගොත් ගවස් කී දානි දැන් ඒ මුලින් වෙ සුන්නත්ත ඒ සුන්නතෙන් අදි දු කොල්ලෙ වුණකස් නමාදක විස්කහල උනිකම විස්නාන් නානේ ඒකම්කු ඒ දුආත ගිනවි වරකන් අහරමෙන් නමාද එකුග මි ඔන්න අල්ලාහ් වායකු ගමි උෆද්ද ගුලුන් ඉතර වර්ගද වෙගෙන් දානේ ඒ නමාදු කුරුමට්ටක අල්ලාහු අක්බර් අල්ලාහ් අක්බර් ඒ වර වර්ගද දෆ්සේ අල්ලාහ් අක්බර් මි මාණ කුරණි අහරංගෙ කුරිමතී ගන ඕන්නානේ ඉතර හෙන් එව්ස් බොඩු කමෙන් අහරං කම්බොඩු වා කමෙන් අහරං එකමක බොඩ සමාලු කන් දෙන් ජේන කමෙන් අල්ලාහ් ෆියවා එහෙමීම ඒති ඉතර මේ කරවරු කුරණි අල්ලාහ් වේ හම වරබ් බොඩං අල්ලාහ් ගෙ මි මතිවරි කම් බොඩු වෙගෙන් වෙයේ الله برق جنائن حمد كرمي الله استوهر وانتائي اي هندونو كامو غاوية سويس حبيرو كامو غاوية سويس اهم ايواحا كبايان كفا دمي آنك كاوس هم الله كا حضرت غامي دنواني تمنى جا مونو كرمت لافئيم ارتكا بنتن هده وفاراتن اهم ايما اي دعا تككي ايك ذاتو غا هم وارا مهم دعا تكي ادي علغن منن ايك مانا انگي جن ايك يا كامو غاوانما නමාද වරබ්බඩු ඉතුරු ෆ්‍රිහම කමෙන් අන්නානේ අලුගුණමෙන් රෝහාණී ගොතුන් තරගී කුරුමල් ලිබේ වරබ්බඩු බාරකන් එකන්තව වෙගෙන් දාන එහෙමෙම අල්ලාහ් අක්බර් කබීර වන්ධම් ලාකතේන සුමහන් ලබ කුරතම වාසීලා අයනෝ හරම්බන් තක්බීරකි ෆරහා ඉරකි අල්ලාහ් අක්බර් දෙන් ඒ බෑවස් හැම කී දාන එගේ ඒ බෑවස් කියම් වී හැම වජ්ජහතු වජ්ජියා ඒ දුආවස් හැම කියම් වී මේ එකම මේ ෆයි වෙගෙන් වා මීහා දැන් බයෙන් හාලත් තන් අන්නානේ නොකි ඒ නොකි උනසයි කියවස් මසල එකම
3: ඉස්ලාම් දිනු මුහුන් දිනක් ගෙවල දේවකිරියකු ඉස්ලාම් දින වලිම දින් එමිහු එනේ දිනු ගා කුරි කාවෙනි සොහවන කෝයන වසනුන් toy මේ අනක ඉස්ලාම් දිනු ගා කාවෙන්න කුන් කාවෙන කුරන් ජේන toy
1: ડોક્ટર සද් ලොකේ කට දරන
2: මේ තීග මිහාරු මේ අලුගඬ ගබෝල් කරවේ ගොතුගා ඉස්ලාම් දීනුගා මේ කෑවෙනි මේ කුරණී ශරඊ මේ

0: ඉරුෂාදු දෙවිෆාවා දෙදුවස් එහෙම එද දුවස් ෆාහ කුරන්ජේ හේන් එකම දෙන් හොරි දුවස් දකකී එ ෆාහග කුරාකෂෙන් අංගා ෆොති කියනෝ එහෙම හරම කුරාකෂෙන් නුජේන එවස් දරජේ එක එකම කු කුරේ විදානේ හේ කුරා සවාලුගෙ ජවාබුග බුනන් ජේහේනි එක්කල ෆිය කොහුගෙ ආම් උසූල එ මනාක මෙන්නු දෙන් ඔති එකම කුරණී කේනකෝ හේ ඒ එම මොහොම සවාල මි කුරේ විදාන කමුග හෙක්කකී අල්ලාහ් කීරත් කුර්ආනුග මේ බයන් කරවවාවේ මේ අල්ලාහ්ගේ දුවස්ත තියබෑ මීහුන් හඳන් කුරාෂේ අල්ලාහ්ගේ දුවස්ත කේ බුණා බෝග මාණේ කි කොබ අල්ලාහ් මිස්තකුන්න දෙවවා ෆහුරි එකේ කි නියොමත් තක අහර්මෙන් ඉන්සාරුන්න කුරිමතිවා මුහිම්මු කංකං එයි එකි දුවස්ත හොග දිමාවෙ ෆහුන්න කන්තත්තකේ එහෙම ඒ දුවස්තන් හඳන් කුරාෂේ දුවහක ගුළුවෑගෙන් ආශූරා දුවහුගේ රෝදවෙස් අරුන් මෙන්න මේ නබියා සල්ලල්ලාහු අලයිහි වසල්ලම සුන්නතේ ගොත ගහත්තා හොති දුවහා ගුළුවෑගෙන් නබියා සල්ලල්ලාහු අලයිහි වසල්ලම හෝම දුවහා නුවාකේ කහාදිසායක ගුළුවෑගෙන් කංකමා ගුළුවෑගෙන් මේ හෝම දුවහා මේ බුරාසති දුව රෝධ හිප්පවණි වෙස් එහෙමම දුවස්තක ගුළුවෑගෙන් ගාෆහුන්න හාදිසාතක ගුළුවෑගෙන් එකමෙ ෆාහග කුරුමකි ඒක ජාතුක එක්ගොතකවස් මනාකමකේ නුබුණෙමේ එකම් කුරංජයකමෙන්නු හුද්දකම දෙංගොති එකම් කුරණී කිහිනකුන් එකම් කුරණී දීනී ගොතුන් අහර්මෙන්නම් එකමුගා රඟලෙන් හෙවෙන් ඔතී තීවේ එකම් කුරණී හෙයියේ එහෙයොකන් ලිපිගතු මට්ටකා අහර්මෙන් අමිල්ලයන් දීනී ගොතුන් කුරංජයේ කමෙග ගොතුක හදාගෙන් කුරණී හෙ එහෙම ජවබ වරබොණු මස්සලේ එහෙම ජාමුන් අහර්මන නුසීදා ගොතකන් එබබුණෙවේ මේ නබියා සල්ලල්ලාහු අලයිහි වසල්ලම යා අස්හාබුන්නා තාබීනා මි බේකලුම් මි ඔබ්බොඩු රඟලු කන්තත්තන් නොකොම් දූකොල්ලව්වා ෆේ මි ඔති එකල් මානෙන් එබ ගෙනවේ එකමක හරම එකන් කුරණී ඒ ඒ දීනුක එකන් කුරන් එක්කමක වාති කියන නෝන් එහෙන්නම වෙස් හරමෙන් නම් එබ ඔතේ මි කංකම් ෆාහගකොන් එකංකමුන් තාරිඛුග හිඟාව හොරි කන්තත්තකුන් ඉබ්‍රාහීම් හාසිල කුරුන් එහෙම ඉබ්‍රාහීම් හාසිල කුරුමට්ටකා එකන් කුරාකම වා නම අලොන් මෙන්නම් හම නබියා සල්ලල්ලාහු අලයිහි වසල්ලම ගේ මී උෆම් වෙඩාක තුන් කම් ගවියස්ස අදී කලක් ෆාන හිජර කුරෙ වුන් කම් ගවියස්ස හම මීන් කොම් මෙ දුහ කීව සරුන් මෙන්න ෆාග කුර විදාන දොස්තක් දෙන් ඉල්ම වෙරින් මෙ දුග මී ග ඉතිලාෆෙන් ඔතීම බෙන් ඉල්ම වෙරින් ඒ බිදෝ එක්කම විදාල වියස්ස ඉංගේ තව හම මේ තහගී ග කුරවවා ගින ඉල්ම වෙරින් එබහුරි හම විදාල වෙෆා එකන් කුර වේනේ දාලොන දෙම් මෙ කුරින් මී දෙන්නේවි උසූල් ඒ උසූලෙක ගොතක එබේෆුන් විදාල වාකමකි එහෙමම දෙන් දෙම්මෙති කුරිස් වාලු ඒ ගොතක් කුරුමවරන් අලුන රංගලවාණි මිසාලකන් එන් එන් හාදිසායි මේ ෆාහග කොෆාණෙන් හාදිසායි ෆාහග නොකර වේනේ ඒ ගහම එමිහකු බේනුන් දුවහ ෆාහග කුරම්වි ඒ ගහ ඒක මස්සලෙන් එක්කමෙන්නෝ එකමක මේ වකි දුවහෙන් ෆාහග නොකර වේනේ බොණා බුණුමුග ඔති ඉල්මෙරින්ගේ මෙදුගමියන් ඉක්තිලාෆ එහෙම ඉක්තිලාෆ තහොග තෙරෙයින් අලුගඬ බඩ බුර වෙවෙනි රසූල් සල්ලල්ලාහු අලයිහි වසල්ලමගේ ඊද් මිලාද අලුගඬ මෙන්නම් හම ෆාහග කුර වේනේ ඒ දීනේ ගොතොන් කුරංජහේ කමකවාති විස්තරජේ කුරංජහේ කමකවාති කියනෝ එකමක අලුවන් මෙන් එකන් කොග්ගෙන් අලුවන් මෙන්න වර ගින මම්ෆාත ෆෑදාතන් එකම හොදා ගණ විදානේ අස්තුග එහෙම ඒ කෙවස් මසල කමනෝ
1: දැන් මේ කුරංජේ ද ටික්ටොක් මැද රක මේ තේ සුවල් පොන පරාත වඩ සහුණාන කම ඔමන නඩක හිතර බෙෆ්ලක ගුල මෙරි මොහම්මද් අහමද් අස්සලාම අලයිකුම් මොහම්මද් අහමද්
2: වාලකස්සන
1: කින හලවල්
2: එයාපෝර්ට් ගොතුන් මේ බූට් මතේ

0: තනුක ශින්න වාහක එම ඒ තින්කන්තත් තමාගණ ගොතක මේ ඔන්නනි නමාදු කුරා ඉරුග කොල්ලන් හුරුන් නමාදු කුරා තනුක ඉෂීනුන් සජිද කුරුන් එම මීන් එවස් කමකන් ඒ ඕකන් නුකුරවේ මීහායන් එ නුකුරවේ කමෙන් එකඤ්ඤේ ඒ හගීගතුක අෆු ලිපිගෙන් වා කමකි එමෙම කොලන් හුරවේ මීහා හම කොල්ලන් හුන්නම් වානි ඒනේ නීෂීන් දෙවේ කම වණී වියාමු ඒ නමාදු කුරා තනුක නීෂීන් දෙවේ කම වාණම එන ගොණී ගයිෂීන්නානි දෙංගේනේ සජිත කුරවේන හේ ඉල්මෙරි විදාලවණී අස්තුක කොණ්ඩී කනමත් කුරා මිහායි සජිත කුරවේන කම වාණම එන සජිතේ තාෂේ එන හැමයිකනි ඉෂීන්නානි එයි බිම්මතික ඉෂීන්නං ජෙහේ ඉෂීනුන් නීෂීන් දෙවේ කම වාණම දෙං එකම් තේ විදාල විරංගල වාහකෙන් අලුන්න මිෆෙන්නනී දෙං කොණ්ඩී කනමත් කුරා මිහා හිසාබුන් එක්ක ගොස් කොණ්ඩී කනමත් කුරා එකම අලුන් මෙන්න ක හුකුමෙන් නුකුරවේන මිහෙක්ක මච්චකෂේ ඒනගේ නුකුලදුන් තෙරිකං එනෙන් උඳකූ වුන් හොති කොන් හිසාබෙක් ගා කමෙන් ඒ මීහායන් හගේගතුක කොල්ලන් හුන්නම් වෙස් උඳකු මේ නවාද කුරා තනුග ඉශීන්දගෙන් ඉන්නම් වෙස් උඳකු සජිදයද්දාම් වෙස් උඳකු එහෙම වෙච්චී වියාමුන් ඒ මීහා හම ගොණ්ඩීග ඉඳගෙන් නමාද කුරම් වි ඒකේ වෙස් මසල කමෙන් මේ මුහිම පොයින්ට් එකකි කොම මීහකු වෙස් ඒ ලුයි මේ ලුයි කන් නුවත් ඒ දෙයිෆයවා රුක්ස ලුයි කමුගේ බේනු හිෆම් වාණී ඒ මීහකන් ඒ කමුන් බුරයෙන් ඉතුරු බුරයෙන් උපදන් ජෙහකම වාණම ඒ ඉස්ලාම් දිනක දීප මෙන්න ලුයි කමකි ෆසේහකම
1: සර් වඩම් මම තමයි බරබර ශුක්‍රය
2: එතම් එල්ම ෂේවදර චොමල මේ කුඩුක්ත කස් අවගන බෑන්
1: විදාලු
2: මේ බාරද්ව සාකුරුමු හුක්මකි කවත
1: දෙම වරංගල විදාලු දෙබෑ හුන්ත දොස්ත සාකුරුමු හුකුම බෑ
2: කොට සාකුරුමු වහගේ කමයද
1: ડોક્ટર සද්
2: ඒ වරංගල වක්වක් හැන්න
1: බාරවන
2: කුමගේ අටෙන්
1: අබේ ලබම බාරදුව
0: ඕකේ මෙහාර අලුගඬු කුරින් හැම ඒගේ ජවාබ දීෆා උන්නානේ ඉංගේත මෙහාර මේ බාරදුවස් මේ ගියා අලුගඬු මේ අලුන බේනමණි සුවාලුති කුරණි කිහිනකොන්තෝ ඒ බාරවණ දුවස් ෆාහග කුරන් ජෙහේනේතෝ එහෙම වෙජාමුන් ජවාබ කි එවස් දරජයිගා අලුන මේ දුවස් ෆාහ කුරාකෂ නොජෙහේනේ ඉංගේ මානේ කි මේ ඒ වාජිබෙන් නෝනේ ඒ සුන්නතෙන් නෝනේ ඒ මුස්තහබ්බු කමෙන් නෝනේ එක්කොතකව් වෙස් ඉංගේ එකම සුවාල කි මීහකු එබ බේනුම් වෙයේ කොම්ම වෙස් සිෆයිගා දෙන් ඉස්ලාම් දින හොද්ද කුරා කොම්ම වෙස් සිෆයිගා ඒ දුවස් ෆාහග කුරන් එහෙම ජම් කුරවේනේ හෙයි ඒගේ ජවාබ කි ඉස්ලාම් දිනුග කොම්ම කම වීස් කොම්ම කමෙග්ග වෙස් හුකුම කි ඉස්ලාමි ෆිගුහ ග ඔන්න වරම් මුහිම ග වැය දෙම්මි කොම්ම කමෙග්ග වෙස් හුකුම කි ඒගේ ذاتු ග හුද්දයි මනා කොෆි කමකේ මනා වාණි ද මනා කුරා ඉරුග මනා කුරු කුරුන් එබ ඒකි දරජත හුග හරාම් තෝ මකරුහ තෝ එහෙම හරාම් කොෆේ නෙයි මකරුහ කොෆේ නෙයි මි එදොස් ෆාහග කුරු එහෙම ජම ඒ මානකි අස්ල හුකුමක් දානි අස්ල හුකුම කි ඒයි හුද්ද කමකේ දෙම්බලානි ඒ ෆාහග කුරණි කි හින කොන්තෝ නුවත ෆාහග කුරුමුගේ මක්සද කි කොබෑත ෆාහග කුරුමුගේ මක්සද කි ඒයි මිසාලකන් මි දීනි ගොතුම් බදායරුග වර රංගලු කමකේ වර බොඩන් එකන් කුරන් ජෙහේනේ මි මි මි එගොත කස් දූ කොල්ලාවරු කමෙන් නෝනේ ඒ ගොත බලාෆි කමක් වානම ඒගේ වෙ මස්සලේ එකමකු ඒක බදලුග අහර්ම ෆාහග කුරණි මිකහල් දුවස්ත ෆාහග කුරන් අබෝතේ අල්ලාහ් අංගවාෆා එහෙම මීම අහර්මෙන්න වරප්පුඩු නියුමතෙ ලිබුණු දුවහිකේ එහෙම අල්ලාහ් ශුකුරු වෙරිවාම් මෙගෙන්නේ අහර්මෙන් මේ දුවස් මේ ෆාහග කුරණි හැම එයා එකුග නබියා සල්ලල්ලාහු අලයිහි වසල්ලම සලවා කියෝම කී අහර්මෙන්නම් අබදුවස් අබදුවස් මේ අංගවාෆා වාකමේ මේ කොමෙ හුකුරු දුහක් වෙස අහර්මෙන් ඛුතුබාග වෙස අඩුවහන් එවාහක මේ නබියා සලවා කියවාෂේ ද නබියා සලවා කියෝම කී අහර්මන වර බරකෑ වෙස් ලිබිගෙන් දා කමෙන් එහෙම වෙ ජීවියා මො සලවා කියවු මට්ටක එදුවස් හම මේ ખાસ කුරුම කීවෙස් හම එවස් මසලෙන් වෙ කමෙන් නො මේ අහර්මෙන් කුරන් නුජෙහෙනි ඒ බයිබල් ෆ්‍රොම් මිය ජවාබ දෙවයිරුග විදාලවානේ රසූලායන් නුකරවය සහබුන්න නුකරවය තාබීබේ කලු නුකරවය ඒකොත කරෙන්නුවන් අස්තුකයගේ ජවාබන්නන් ජෙහෙන ඒ රසුල කුරවෑෆියයා සාබමු කුරවෑෆියයා තාබින් කුරවෑෆියයා හිසාබමු ජෙහුණී අලුණු මෙ වෙස් කුරන් ජෙහේකමක අලුණු මිදන අලු කුරන් ජෙහේකමෙන් ඕනේ ඒකි එක කුර විධාන කමකේ
1: සහ වඩා මිදත්ත බරබර ශුක්‍රිය අංගත මොහොමද ඔක වෙලා නංගත අලුණු දෙම් මෙ පහ බෑවර කරන වාහද කලන අලුණු මෙහ ضرورت අගල අසාම දක ضرورت
3: වාලේකුම් සලාම්
1: බර ගිනේර හොන්නෝ ජෙහෙජ ෆෝන් වෙස් දෙත්ත
3: ओके
1: मसलन मसलन देता को बस वाला के जरूरत
0: ಆದಮಿ ಉದು ಕುರಂ ಹುಣ್ಣ ತನಕ ಬೇಹೆ ಗೊತ್ತಕುಂಡೆಂಗ್ ಫಿಗು ಫತ್ತಕು ಗೈಂಗ್ ಹೊಕುಮೆ ಬಯಾಂ ಕೊಫೈ ನೋವಿ ಏತೋದೆಂಗ್ ಕೊಮ್ಮೆ ಗೊತ್ತವ್ಯಸ್ ಮೀಗ ಮುಹಿಮ್ಮುವಣಿ ಮೀಹಾಗೆ ಹರಿಗಂಡುಗ ಮೀಹಾಗೆ ಫೇರಾಮುಗ ನಜಿಹೆನ್ ನುಹುರು ದೆಂಗ್ ಅಣೆ ಮೀ ಖಿಲಂಬು ಕಮೆ ಕಿಸಡು ಕಮೆಂಗ್ ಹುಟ್ಟಕಸ್ಸೆ ನಮಾದಕ್ ಏಗೆ ಜಾತು ಗೈಂಗ್ ಮಸಲೆ ದಿಮೆನ್ನುವಾಣೆ ಏಕಮಕ್ಕು ಇಸ್ಲಾಂ ದೀನ ಕಿ ಸಾಫ್ತಾಹಿರು ಕಮ್ಗೆ ದೀನ್ ಕಮ್ಮವ್ವಾ ತೀವೆ ಅಬದು ಸಾಫ್ತಾಹಿರು ಅಂಜೆಹೆ ಅಸಲು ಸುವಾಲುಗೆ ಜವಾಬಕ್ಕಿ ಹಮ ಮೀ ಫಾಹಾಣ ಹೊರಗೆನ್ ವದು ಕುರಿಯಸ್ಸೆಸ್ ಹಮ ವದು ಅಕಂ ಎವ್ವೆಸ್ ಉಣಿಕಮೆನ್ ಅಣ್ಣಾಣೆ ಕುರೆವೇನೆ ಹಿಂಗೇತ ಅಳಗೊಂಡು ಮೇ ಮಿಸಾಲ ಕಹಂಗ ಬಲಮ ಅಳಗೊಂಡು ಮೇ ಮಿಹಾರ್ ಮೀ ದಿರುಳೆ ತಂತಣುಗ ಹಮ ಫಾಹಾಣಾಗ ಅದೆತ್ತ ಹುರಿ ಮಿಸಾಲ ಕಗ್ಗೇಗ ಮಿಸ್ಕಿತ ಗೊಸ್ಸಿಯಾದೆತ್ತ ವದು ಕುರ ಹಾಸ ಕೊಫ ಉಂಡ ತನೆ ಹುಂಡಣಿ ಏನು ಉಣಿವ್ಯಾಮ ಫಾಹಾಣ ಅದೇ ಫಾಹಾಣಾಗ ಮಿಸಾಲ ಕ ತರಿ ಮತೀಗ ಇನಸ್ ಹಮ ಐಕಿ ಎಸ್ಮಸ್ ಹಾಸ ಕೊತ್ತಿವಿದಾಳುವಣಿ ಮೀ ಮೀ ಮೀ ಬಲಿ ಮೀಹೆಗ್ಗೆ ವಾಹಕ ಹೆಂ ವಿದ್ಯಾಮು ಹಮ ಏ ಬಲಿ ಮೀಹಾಯ ಬರಬೊಡ ಉಸುರು ಲಿಬಿಗೆನ್ ದಾಣೆ ಎಹಮಿ ಮೈಗೊತ್ತ ಎದೆ ವಿಧಾನ ಮೀ ಹಾರಿಗೆ ಕಮ ಕೊ ಅಳಗೊಂಡ ಮೇ ಹಮ ಕೊಮ್ಮೆ ಮೀ ಹಕ್ಕು ಸೆ ಮೀ ಹಕ್ಕು ಅಮಿಲ್ಯಂ ಹಮ ದ್ವಾ ಕುರಂವಿ ಎ ಮೀ ಹಕ್ಕು ಅಮಿಲ್ಯಂ ಹೇ ಕಂತತ್ತ ಕುರುಂ ಗಿನ ಕುರಂವಿ ಹೇ ಕಂತ ಕುರುಂ ಗಿನ ಕುರಾಮ ಇಂವರಕಂ ಎ ಮೀ ಹೆಗ್ಗೆ ದ್ವಾ ವೆ ಸಮ ಅಲ್ಲಾಹ್ ಇಜಾಬ ಕುರವಂ ಗೆ ಫುರ್ಸತ್ ಬಡುವಾ
1: ಅದೆ ಮೀ ಸ್ವಾದ ಆಕಿ ಅಳಮ ಮಿರಗೆ ಪ್ರೋಗ್ರಾಮ್ ನಿಮ್ಮದಾನ ತಿ ಬೇಫಣು ಮೆ ಅಳಮ ಅಳಮ ಅದ್ವಿ ಸೆಬ ತಿ ಇಂಗೆ ತೋ ಅಳಮ ತೆರೆ ಮೀ ಮೀ ಅಳಮ ನ ಸ್ವಾದ ಫಣು ಬಾ ತಿ ಬೇಫಣು ಮಸ ಅದೆ ನನ್ನೋಟ್ ಕುರೆ ಬೇಫಣು ಸೆ ಬೇಫಣು ಇರಾ ಕರೆ ಅಣ್ಣ ಆತ ದೋಗರೆ ಬದ್ವಾನ ಕಮ ಉಮ್ಮೀದ ಮೆ ಹಿಸಾಬ ಪ್ರೋಗ್ರಾಮ್ ನಿಮ್ಮದ ಹಕ ಮೀ ಡಾಕ್ಟರ್ ಸಾದುಲ್ಲ ಅಳಮ ನಾಕಿ ಬಹುತ್ ಕಹ ಅದ್ಕೊಳ್ ದಿತ್ ವರ ವರ್ಷ ಕೊಡ್ದ ಅಣ್ಣ ಮೈಗೆ ಅದು ಮೆ ಹಿಸಾಬ ಪ್ರೋಗ್ರಾಮ್ ನಿಮ್ಮದ ಹಣ ಬಕ್ವೇದಾನ ಮೇರೆ ಪ್ರೋಗ್ರಾಮ್ ಫಣು ಅಮ್ಮಗ ಅವನೇ ಪ್ರೊಡ್ಯೂಸರ್ ಗೊತ್ತು ಮಸೆ ಕೊರಿ ಫಿನಾ ಫಿರಾಗ್ ಅತಿ ಬೇಫಣ ಮಿ ಪ್ರೋಗ್ರಾಮ್ ಗಣಸ್ತಿ ನಮಗೆ ಟೆಕ್ನೋ ಗುತ್ತು ಹೇತಿರುವೆ ಎಮ್ನ ಹಬೀಬ ಮಿ ಪ್ರೋಗ್ರಾಮ್ ಉಫದ್ದ ಮಿ ಹುಷಾಡಾ ದಿನ ಅವ್ನು ಮೊಹಮ್ಮದ್ ರಮೀಸ್ ಎಮ್ಮೆ ಬೇಫಣ ಬರ ಉಫಾವರಿಕಮ ಬಾಜ್ಯರಿಕಮ ಎದಮು ಅಣ್ಣ ಹಫ್ತಾಗ ಆತ ದೊಗೆರೆ ಅತಿ ಬೇಫಣ ಬದಲು ಉಮ್ಮೀದ ಮೆ ಹಸಾಮ ಬಕ್ವೇದಾನ ವಸ್ಸಲಾಮ ಅಲೈಕುಮ್ ವರಹಮತುಲ್ಲಾಹಿ ವಬರಕಾತ್.
4: ಸೀದಾ ಮಗು ಕೊಮ್ಮೆ ಉಮುರಕ
5: ಕೊಮ್ಮೆ ಫಂತಿಯಕ
4: ಕೊಮ್ಮೆ ಗಿಂತಿಯಕ ದಿವೆ ರಾಜೇಗೆ ಅಡು එංහස් හතරසේක සාලිස් නුවේ කිලෝහර්ට්ස් මීඩියම් වේව්
5: අඩ්ඩිහනුවේ මෙගහට්ස් FM බෑන්ඩ්.
4: හිමබිහි රක්කා තෙරවුම්.
6: හිමබිහි වැක්සින් දෙඩෝස් හමකුරුම්.
4: සෑබෝන් ලෑගෙන් අත්දොවුම්.
6: කෙස්සා කිඹි අලානම අඟයා නෙෆ නිවාකුරුම්.
4: හිමබිහිගේ එවස් අලාමාතෙන් හුරනම මාස්ක් එළුම්.
6: අදි හිමබිහිගේ අලාමාතෙන් හුරනම එකහෙරිවුම්.
4: ಹಿಮಬಿಹಿಗೆ ಅಲಾಮತೆ ಫೆಣಿಜನಮ ಲಸ್ನುಕುರವ ಸಿಹಿ ಫರುವ ಹೋದವ
7: ಮತಿ ದರಜ ಹೋದ ಫರಾತಕ ರೈಸುಲ್ ಜುಮ್ಹುರಿಯಾದೆ ವಾಹಾ ಸೈನಾಮ್ ದೇಹಾ ಸಬ್ಬೀಸ್ ಮತಿ ದರಜ ಹೋದ ಫರಾತಕ ರೈಸುಲ್ ಜುಮ್ಹುರಿಯಾದೆ ವಾಹಾ ಸೈನಾಮ್ ದಿನಮುಗೆ ಮ್ಯಾಗಣು ಮಕ್ಸದಕ್ಕೆ ರಾಜ್ಯ ರೀತಿನ ಹೋದಾದೆ ಫರಾತಕುಗೆ ಕಾಮಯಾಬಿಯ ಮಸಕ್ಕೆತ್ತರಿಕಮ ಉಫೆದುಂತರಿಕಮ ಇಲ್ಮಿ ಗೊತ್ತುನ್ನ ಹುಣರ್ವರಿಕಂಗೆ ರೊಂಗುಂ ಮತಿ ವಣತಕ ಶರಫ್ ಹಾಸುಕುರ ಫರಾತ್ತುಗೆ ಕಾಮಯಾಬಿ ಇಹ್ತಿಫಾಲ್ಕೊ ಎ ಫರಾತ್ತಕುಗೆ ಅಗು ವಜಂಕೊ ಹಿಬ್ಬರುದಿ ರಾಜ್ಯಕ ತರಕ್ಕಿಯ ಬೇನುವ ದಾಯಿರಾತಕ ದಿವೆಹೀಂಗೆ ಉಫೆದ್ದುಂತಕ ಮಸಕ್ಕೆ ತೆರಿಕಮ ಹುಣರ್ವರಿಕಂ ಮಿಸ್ರಾಪ್ ಕುರು ಮಿ ಇನಾಮ ನಂಗು ಶೇಳೇನಿ ಹಮೈಕಡೆ ರೈಸುಲ್ ಜುಮ್ಹುರಿಯಾಗ ಒಫಿಹುಗೆ ಫೋಮ್ ಹುಶೇಳು apply.presidency.gov.mv ಮಿ ಪೋರ್ಟಲ್ ಮೆದುರಿಕೊ ಫೋಮ್ ಹುಶೇಳುಮುಗೆ ಮುದ್ದ ಥಮವಾಣಿ ದಿಹಾ 26 ಆಗಸ್ಟ್ 31 ಫೋಮ ದುಹೊಗೆ ಮೆಂದುರ್ಫಹು ದೆಗಡಿ ಸುಮ್ನೆಟ್ ಕೆಲಿಯಲ ಮೌಲುಮಾ ಥೋದುಮ ಗುಳಾಣಿ 7906 ಸುಮೆಂ ಅಶೆಂ 44 ನಂಬರ್ ಫೋಣ ನುವತ ತಿನೆ ತಿನೆ ತಿನೆ 5 ದೇ ನಂಬರ್ ಫೋಣ ಮತಿ ದರಜ ಹೋದ ಫರಾತಕ ರೈಸುಲ್ ಜುಮ್ಹುರಿಯಾದೆ ವಾಹಾ ಸೈನಾಮ್ ದಿಹಾ 26
8: ದೌಲತ್ ಕೆಕೆಕಿ ಮುಸಸಾತ ಕುಂದೆಬ್ಬ ಖಿದ್ಮತ್ತಕ ಮಾಲುಮಾತ್ ಸಾಫ್ ಕುರುಮ ಫೆಶಿಗಿನ್ ಒನ್ನೇನ್ ಖಿದ್ಮತ್ತ ಫಸಿಯ ಕಮಾಯಕಿ ಹೋದೇನು ಗೊತ್ತ ಕಮಾಬೆಹೆ ಇದಾರತೋ ಗೇಹಿ ತಿರಿ ಕಮಾಯಕಿ ಸಾಫ್ ಕೋ ಒಳು ತಿಳುವಾದೆನಿ ಫಹಿ ಖಿದ್ಮೆ ಮಿ ಪ್ರೋಗ್ರಾಮ್
9: ಕೊಮೆ ಬುರಾಸ್ಪತಿ ದೋಹೆಗೆ ಮೆಂದುರ್ ದೇ ಜಹಾರ್ ಸ್ಟುಡಿಯೋ ಎಂ ವಗುತುಂ ರಿಪೀಟ್ ಹುಕುರು ದೋಗರೆ ದಿಹೈ ಜಹಾರ್
10: ಹಮೈ ಕಣಿ ದಿವೆಹಿ ರಾಜ್ಯ ಗ್ಯಾಡು
11: ಫೈ ಹಿದ್ಮೆ

0: අධිතිය බෑමීහුන්ගේ වෙරි රස්කලාංගේ හදුරතුන් ෆාෆ ෆුස්සවුන් ලිබිගතුමටා උඩුතකා බිම්ෆද තනවස්කං හොරි සුවරුගය තිය බෑමීහුන් අවස් විගන්නාශෙ ඒ සුවරුගේ තයියාරු කරවවාෆා වනී තකුවා වෙරින්නශෙ
1: සාලිහුන්ගේ පකීචා.

0: അംഗാദി ഉംഗന്നാദി മുനിഫോയ് ഫിലുവാ ദിനുമുഗ
1: തെദുവെരികം മായകോ
0: എക്വെരികം മായകോ
1: ഏറുവെസ് മിഹാറുവെസ് റയിതുന്നായകോ റയിതുന്ന എമ്മിഗാതുക ദിവഹരാജ്യകെ അടു
0: എംഹാ സതർസ്തേക സാളിസ് നുയ കിലോഹേർട്സ് മീഡിയം വേവ് അഡ്ഡി ഹനുവ മെഗാഹേർട്സ് എഫ് എം ബാൻഡ്
2: ඔබ හිරි එස්ටිමෝල්ගේ
3: එස්ටිමෝල්නේ ඔබ ගොන්තක්
4: අපි කොට්ටු එස්ටිමෝල්ගේ
3: ඒ හලෝ
2: මේ එස්ටිමෝල්ගේ
3: හිනත වෙගෙන් මෙවලනි
2: එස්ටිමෝල්ෙන් ගෙන් හසුරිය ව්‍යාපාරි කුරීම කාරෙන් හොදමුගේ ෆුර්සත් ලැබෙන
3: ඈ
5: අස්ත යති නසීබ් ලබවලා එස්ටිව වි ප්‍රොමෝෂන් නිමෙන්දෙක් ඉනගිනා ව්‍යාපාරි කෝ කාරෙන් හොදමුගේ ෆුර්සත් විහාර කුරිය දාමි ප්‍රොමෝෂන් නිමෙවි දිහේ දෙසැම්බර් ගනියද
4: ඒක ඔබ ගොන්තක් තියෝලනේ
3: එස්ටිමෝල්ගේ
4: හිනත වෙගෙන් මෙවලනි
3: ඈ නේංගේත
6: දුනියේගේ හතර පිටුන්
7: රාජයේගේ උතුරා දෙකුණුන්
6: ඛබරා මවුලුමාත්
7: ඔට්ටු මෙන්නති සවීස් ගඩීරු
6: දිවහි රාජයේගේ අඩු
7: එංහා 7.40 කිලෝහර්ට්ස් මීඩියම් වේව් 99 මෙගාහර්ට්ස් FM බෑන්ඩ්